0: එංහා සතරසයක සාලිස් නුව කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු
2: ගේ ප්‍රවාම් තන් හම්ජිපාවා ගොතුන් දෙෙන් ඉවිවඩෑනවානී කීරිත් කරුවන් කියවුන් මෙද ඉවඩෑනවානී සූරතුල හජ් ප්‍රශයගෙන් එසූරතුගේ තිරීස් ෆස්වන ආයතුගෙනියලා

එවරෙන් කලේග ෆානුග අරිහුන් අජාබු අවසුමන් එදේනති අදි අල්ලෝ එකලාගේ වාදු ෆුලකා ඛිලාෆේ වොඩියෙන් නුගන්නවා නැති හම කෂවරුන් කලේග ෆානුග වෙරි රස් කලාන්ගේ හදරතුග එම්මෙ දුවහෙවනී තියබෑ මීහුන් ගුණා අදදුකුරා අහර්තකුන් එං හාස් අහරා එ්ෆදවගෙන්නේ.

ඒගෆානුගේ අරිහුන් අජාබ අවසුමං එදේනති අදි අල්ලෝ එකලාගේ වාදු ෆුලකා ඛිලාෆෙ වොඩියෙන් නුගන්නවා නැති හමකශවරුන් කලේගෆානුගේ වෙරි රස්කලාන්ගේ හඳුරතුගා එම්මෙ දුවහෙවනී තියබෑ මීහුන් ගුණා අදදුකුරා අහර්තකුන් එං හාස් අහරා එෆදවගෙන්නේ.

මීහුන්න හම කශවරුන් එයි කලේග ෆානුග වෙරි රස් කලාගේ හදරතුන් හක්කෝ බස්ෆුල්කන් එංගුමට්ටකයි දෙං එයන් ඊමාවෙ දෙං එයාමෙදු එවරෙන්ගේ හිත්තන් හම ජෙහගෙන් දිව මට්ටකයි හම කශවරුන් අබ්වාහි ඊමාම්වි මීහුන්න සීදා වෙගම්වා තිදමග මගු දක්කවා රස් කලාංගිකං කශවරේ.

0: මානෙයි අද එකලාංගෙයි හදුවහුගෙ තෙරේගා උඩුතකා බින් හෙද්ද විරස් කලාංගයේ එකලාංගෙ අර්ෂ ඒරවනි ෆෙම්මතිගයි ඒ තියබෑ මිහුගෙ තෙරෙන් එම්මෙ අමලු රංගලී කාකුතෝ ඉම්තිහාන් කුරෙව්වමෂේ අදි මරවුම ෆහු හැම කෂවරුන් තියබෑ මිහුන් අලුන් දිරුවා මහෂර ෆොනුවානියේ කලේග් ෆාන් විදාල් වෙජ්ජනම හැම කෂවරුන් කාෆිර්වි මිහුන් බුනානතේ මේ බයම් වෙගෙන්වා ජාදු එක්කම ගාමිනු වේනුවේ
1: මේ ආයතුගෙ මානන් දේහවනි උඩුතකා බින් අදි ඒ තන්තනුග වාහා එච්චෙන් හෙද්දෙවමුගෙ කුරින් අල්ලෝහ්ගෙ අර්ෂ ෆෙම්මතිග හුරි වාහක මේගෙ ඉතුරුන් දුනියෙ උපද්දවා ඒ දුනියය වාරේ වෙස්සෙ ඔම ෆහු ඈ මර්හලායිගෙ වාහක ගරීබ් හදීසෙග වාරිදු එපවේ ඒ හදීස්ක වාගුතුන් දුනියෙගෙ බිමුග ඒරු ඔති හුස් ෆෙන් නුවත මුලි බින් ඔති ෆෙනු අඩීග එහෙන් ඔවෙෆා එම්මෙ ෆුරතම උපෙදුණු හිකි ෆස් තනකී කවුබා එකනි මී අල් හරවි ගරීබුල් හදීස්ගෙ තිරේග රිවා කුරෙවි හදීසෙන් හම මිෆද මානේ දේහව මෞකූෆ් හදීසෙන් අ තොබරානියා අල් බයිහකි තහරීජ් කුරවාෆවේ එ හදීස්කවෙස් ඇස්වවාෆදැන් බිමුන් එම්මෙ ෆුරතම ෆෙම්මච්චන් හික්කාලි තනකී කවුබාකමං ඇස්වවේ එහෙන් වීමා අල්ලෝහ්ගෙ ගෙෆුළුකම්ගවා කවුබාගේ අසාසී බිනායකී ඊලාහී බිනායකම මි හදිස්තකුන් එබදේහවේ නවරස්තේක නුවදිය හතෙක්ග ජව්වී උළඳු පෝලායින් ෆොටෝ නගාෆවා කුඩ දුන්තරියකි ඒගෙ වශෑගෙන් ගින ෆෙන් හුරි දුන්තරියකම රිපෝට් කොෆවේ ෆොටෝ නෙගේරු එතරි එක්කම වනි අංහස් කිලෝමීටරු උහුග එකමකු දුනියේගෙ ජව්ව වනුමායකු ෆන්සාස් හතරු සිකුන්තු තෙරේග බෝ විලාගණ්ඩෙගෙ සිෆයන් එතරි බදල්වෙ ඒගෙ දුවස් හිඟජ්ජකම බුනේ මිහාදිසයින් දේහවනි ජව්වුගෙ තෙරෙන් දුනියේගෙ බිම ෆෙන් අන්නකම්

0: ادمګړي د سټوډیو مګوتونګ غنګن مې کوریا مې کنده نه هیت تکو کې معاملې مې پروګرام مې دغه پروګرام غنګن مې واهګه د کاله مې ولني دوم فتو کې استعمال کورما نورنګل عادتکا دورو هني کورمګه بدن ورینا ادي مې مفرنه کورې ودار مهمه کدتکا ګړې غتو مې دغه پروګرام ګې سرګن مې نه کو مې د بې فلوکې بیر وټا کنه مې سکول دری ورونګه سلامت ارکا ترک ما دي سی هي هند ترک انتر کورما ورګینا مسکې تک کورې فرات دې مې هار وس کورو مونګه دوا befle me husain rashid musa den algun menga program ek me baare dagna mani dr saudulodi ehma de befness program ga faratu warap poda marha paing eto
1: shukriya
0: ade se far handan ko de me ehon terina bedne verina algun menga me program ga touch ba hisa ko le ven adi swalan enna ma gulo mungge de mangge to algun menga number ke tine tine hatare sumeng hai sumeng hai දැන් අල්ගුන් මෙන්ගේ මීහාරුගේ මී දුනියකි වර අවහ කංකම් බදලොමුන්දා සමාණි කල්ගුන් මෙ මී දිරිල් මන්දනි එහෙම වර සමාණි එකේක වසීලතෝගේ සවුම් වෙස් කුදින්නන් එබ නුරංගලු ආදතකා මී එබ කෑරි වේ කුදින් එහෙම මිෆද නුරංගලු ආදතකා මී කුදින් දුරුහෙලි කුරුමට්ටකා එමෙ බොඩු මසකතේ මී කුරණි බෙලනෙවරින් දෙ මුස්තමෝගේ ෆරාතම් වෙස් එබ මේ වරක්ගෙන බයකු මසෙක්කේ කරමුද එහෙම මේ තරින් නුරංගල ආදතක සලාමෙක් කරමුගා මේ තීනි ගොතුම් වෙස් එකුදින් අබ එකුදින් නැසෙහිදී එකුදින් හේන් තෙර කරමුගා මසෙක්කෙතක එබ කුරෙන් සේම මේ කාන්තන්ත කරමුගා ස්පෙලනි වරින් න මේ කුර විතානේ කදතේකේ කොබත ડોක්ටර් සෞදුලාදී
1: ආද بسم الله الرحمن الرحيم الحمد لله والصلاه والسلام على رسول الله කුදින් تربیت کرومگے تھرےئیں دائرو الگن مننا دیماوا ایم مسئلے کی نورنگلو سلوک تک کودین رجوعون اے کہ تھرےئیں اس سلوک می تم فتو کے استعمال کروں نوتا می دین ادی مسئلہ تک چنو دما ہنگا می می وے سمے کے فیشو میں ادی می اے اوس گلوں ہوری ہما ہش گنڈا گلوں ہوری اچم می ehma e ekama darivarun darin kudin mi tani ki vegento mi balada iruga mi ga warak gina sababu tan e bahure mi ege terega e kudinge me kudin ekwering ge gotuga mi bala ekwering ekwering ge sababun egotan ebadimave nuni den kudinge kibaga ebahure tobi gotumves a kantat tajriba kollumuge tobi annuata ebenu ehimima ekamattakaves nuni bayfaharan hama e ge terein fenidane hama mi ekahala e kopi kureve kahala namuna e ge terein manaki ge tere goves hama singiret buing ovedane දෙන් අල්ගොන්මෙන් තර්බියත් කුරුමුග බලානු ලැබුම අලානු ලැබුම් ފަද කන්තත්තද මී ඒ සබොත්ත හොතරේග බහිමෙනේ ඉස්ලාමී නදරුම් බලායිරුග කිහිනකුන්තෝ මිකහල හාලතක ගොසියා නුවත මිකහල හාලතක දියුමුග කුරින් ඒ කුදින් සලාම කුරාණී කිහිනකුන්තෝ එමෙ මුහිම්මු කමකී අස්තුග එකන් දිමා වීම කන් හල්ල කුරන් උළුමෙන් නෝ ඒගෙ කුරීග ekudin midimala diya nodi salamatum betibbe to belum emme fratam kamaki komme bedeniveri yakwes visnan jehene e bedeniveringe masuliyatu tahuge terega onna kamikkan ei kudinge

0: මේ දිවිහි රාජ්‍යගඩම ගඩේ ගල්ගුන්මන් ස්ටුඩියෙන් වගතුන් කුරියම් මේකෙන් දැනි හිත්තෝගේ මාබලාවල මේ ප්‍රෝග්‍රෑම් මේක ප්‍රෝග්‍රෑම් ගල්ගුන්මන් වහක දකාලම් දැනි දුම් ෆතුක ඉස්තිමාල් කුරුමා රණගල ආදතක දුරුහෙල් කුරුම් ගබැලන වෙරෙන আদি මෑම්බ ෆෑන්න සමල් කන් දෙවිදානි කද්දක උගලයකතෝ දැන් මේක ප්‍රෝග්‍රෑම් ගල්ගුන්මන් නැක් මේ බෑර වැටගෙන වනේ ડોક્ટર සෞදලෝරේ දැන් මේක තොරොන් සිහි හේන්ද්‍රික ඉදිරි කුරුමා වරකින මසකිතක කුරවැද මිහාරස් කුරමුන් ගඳවා බෙෆ්ලකම වාහුසේන රෂීද දැන් ප්‍රෝග්‍රෑම් ගේ මිහයිසබුන් අල්ගුන්මන් නැක ડોક્ટર ඈම්නත් ෂාෆියා වස් බෑර වැටගෙන වම ડોક્ટર ෂාෆියා ඇති බෙෆ්ලස දෙසෙපාර වරපඩ මරහ බයිගතෝ දැන් මිහාර අල්ගුන්මන් ප්‍රෝග්‍රෑම් ගා මේ දොන් ෆතකේ ඉස්තිමාල කුරමු එල්බේ ගෙලොන් තකා දිනී ගතුන් එකන් ඔයි ගෙන් আদি එකම් මේ කුදින්න එකම ede kama nufati kestimal korang ekudin fasha ko samapta ka gule gutu ko mesarka wahaka dakala fen den me nufati ke istimal korumun ekudin ge ulumasha nuni ekudin ge e ahunaga kon kala visnuma kon kala badatake atu vedan kama me shafya gapol koramantu
1: ande mane asartu ge wahaka dakkar ege kurin alme samal wanje henu kutai darin tarbiyat kurairuga aslo ga kongira kutu mi kahala wa ka genna mi furatama hittahu ge maamela mele ga waru muhim kanne ge kong umuru fura ekka asuga belen werin samal wan jaha jehe kan emme muhim ko ki tie bae tiari tahu ga nazariya tahu ge bahore hama war saaf ko liye fa hewa nu ba wakiwan kujja visnu feshe hisabe e ga gana ka fasaharu fasaharu feshe gen kode mine kiran fasane erangalu mirangalu migos egos e norangalu kamaka da mi miwahakata feshene kodukudinge wahakata kum veseruga eumuruge wahakata kuga ehem astuga eumuru furaga waram muhimwana mikahala needeve asartaka gole wahaka dekko mi adi bunakiyage manikanta tekeno mihen nohada ehen nohada yanu ekam kuwahaka teren wahaka age teren genda ane ekabuna hen story telling noniyam wahaka kiyadinumuge teren den hama ehem ekame fenunima ekaman ગુળે વાહક દેખકો મેસ વર મુહમ સિંગરેટ કી આમકો કુદિન ઉળે મુજતમય ગ નોની એનગે ગેતરે મેસ બોડ બેબે નોતા બેબે નોતા દી હેમ મેસ મીહકુ બો કમ વન્યામ આદી વરં અવહજ હેને ફશં એ વાહક હે મી કણને ગેમ મે બોડ અસુ કુજ્જા કમકા દુરકુરં ઉળે ઇરુગા એ કુજ્જા દક્કા વાહક તમ મે ફેશે હિસાબ કી ગેતરે ફરતમ ફેન્ન ને દેવે કંત તક દેમે ગો અને ડોક્ટર સાઉદ ઇશારા કરેવે હે અરુણ નક કંટ્રોલ નુકરેવેને અરુણ ಬೇರುಂ ಎತಿ ಬೆಹುರಿ ಹಾಯಮೆನ್ನ ಏಕಂ ಅಳುಗುಣ್ಮೆಂಗೆ ಗೇತೆರೆಗ ಅಳುಗಂಡ ಆಸ್ ಅ ಪೇರೆಂಟ್ ನುನಿ ಬೆಲೆನ್ವೆರಿಗೆ ಹಸಿಯತು ಅಳುಗುಣ್ಗೆ ದಾರಿಫುಳುಗೆ ಕುರಿಮತಿಗೆ ಅಳುಗುಣ್ ನುಕುರಾಣಿ ಕಂತತ್ತ ಕುರನ್ ನುಜೆಹೆನೆ ಕಂತತ್ತ ಕೊಗ್ಗೆ ನುವಾಣಿ ಕಂತತ್ತ ಅಳುಗುಣ್ಮೆಂಗೆ ಅಮ್ಮತ್ತಿ ಗೊಂಡಕಮೆಂಗೆ ಏಕಮುಗ ಎಹೆಮ್ಮಿ ಹೆಗ್ಗೆ ಕಮೆಂಗೆ ಅಳುಮೆನ್ನ ಕಂಟ್ರೋಲ್ ಅನ್ನು ಕುರಾಣಿ ಎಹೆಮ್ಮಿಗೆ ಕಂತತ್ತ ಹೋಗ ದೆನ್ ಒಣ್ಣ ಗೊತ್ತಕಿ ಮುಜ್ತಮಯಗ ಹುರಿ ಹಾಯಮೆನ್ ಅಳುಮೆನ್ ಬೇನುವಾ ವಕಿಮಿನಕ ಫತ್ತಾಗೆ ಅಳುಮೆನ್ನಕ ನೋಳೆವೇನೆ ಏ ಅಳುಮೆಂಗೆ ಕಂಟ್ರೋಲ್ ಗೊಯ್ಕಮೆನ್ನು ಸಿಂಗರೇಟ್ ಬೋಮಿ ಹುಂಗುಳೇನೆ ನೂರಂಗಳು ಕಂತತ್ತ ಕುರಾಮಿ ಹುಂಗುಳೇನೆ ಎಹೆಮ್ ಏಕಾಲ ಕಂತತ್ತ ಕ ಬೆಹೆ ಗೊತ್ತು ವಾಹಕ ದಕ್ಕ ಆಯಿರುಗ ಮಗುಮತಿನ್ ಎಕ್ಕಲ ಫೆನ್ನ ಮೀಹ ಗೇತೆರೇಗ ಬೇಬೇನ್ ನೋಡ್ತ ಎಹೆಮ್ಮಿ ಹಕ್ಕುವ ಸಿಂಗರೇಟ್ ಬೋನಿ ಎ ವಾಹಕ ಗೆನೋ ವರ ಮುಹಿಮಾಣಿ ಅವನು ಮೆಹೆನ್ ದಣ್ಣ ವ್ಯರ್ಸವನ್ ಹಂದಾಂಗೆ ಭೋರಿ ಅಳುಗಣ್ಗೆ ಅಮಿಲ್ಲ ದಿರುಳು ಮುಗ ವೆಸ್ ಅಳುಗುಣ್ಗೆ ದರಿಫುಳು ವಾರ ಕುಡೈರುಗ ಮಿವಾಹಕ ದಕ್ಕಂಜೆ ಹೊಣೆ ಕೀವೆಗೆಂ ಕ ಏಯ್ ಅಳುಗುಣ್ಮೆಂಗೆ ಗೇತೆರೇಗ ಸಿಂಗರೇಟ್ ಬೋಮಿ ಹುಂ ವರ ಗಿನ ಅಳುಗಣ್ಗೆ ಆಯಿಲಾ ತೆರೇಗ ಏಯ್ ಅಳುಗಂಡಂ ಎಕಮಕು ಕಿತಮೆ ಕಮನುದಾ ಕಮೆ ವ್ಯಸ್ ಅಳುಗುಣ್ಗೆ ಕೊಕ್ಕೊಯ್ ನೂನಿಯಾ ಫುರಾವರಂ ಉಮರಾ ನೂನಿಯಾ ಮಾದಿ ಮಸಕತ್ ಮಾಹೋ ಅಲ್ಲವೆಸ್ ಕೊಸಹುಣ್ಣ ಉಮರ್ ಫುರಾಮಿ ಹಕು ಸಿಂಗರೇಟ್ ಬೋಕಮ ವನ್ಯಾಮ್ ಇವಾಹಕ ದಕ್ಕಂಜೆಹೆ ಅಳುಗುಣ್ಗೆ ಬಪ್ಪೆಕಿ ಸಿಂಗರೇಟ್ ಬೋಮಿ ಎಹೆಮ್ಮಿ ಅಳುಗುಣ್ ವರಂ ಅವಹಂ ಇವಾಹಕ ಗೆಣ್ಣಂಜಹುಣು ಎ ಕೀವೆಗೆ ಅಳುಗುಣ್ಗೆ ಬಪ್ಪಗೆ ಲಂಗ್ ಹಲಾಕೋ ಮಿದನಿ ಎಕ್ಕಲ ಸಿಂಗರೇಟ್

0: සීට කෙල්ලවන්වි ඇන්තුගේ පරාතු ලාම සිල්බේ
1: මිසාලක කොංකමතු
0: මිසාලක දන්නවනි නව ගඩිය වරස් පරවාතරේ බහට්ටවාන දුවහක්කු සලුන් කෙල්ල ඇන්තු ගඩි දෙහොමහෙන දුවහක්කු ස් දෙන් ගවෑද හොරුමෙත්තෙරි කොන් හිතුමා නදා හැත්තෙරික ර ර එක් රි මා නද හැත්තරි මාම ඇන්තුගේ අලුගන් කන්නේගේ කීනෙක් බැබට ඉන් බිල්ඩ් සිපතකෙන් හෙන් අලුගඩක් නිවනි දෙ බදුව සම බලිමිහුන්නා බලිමිහුන්ගේ හිතෙරන්න මහතබ කොරබා පෝච් කොර බෑර මිනිතුම් බුම ඕගා තෙරිකමා එක්ක නොනි දහකු සලුගන්ඩෙන් නො දෙකෙ කිතම් මේ හාස්කමගි තෙරේ ගොල්න්න සම ඒ බේෆලුන් එක්නොලේජ් කොරුමා වාහක දෙක්කුමා කොමිනිිකේෂන් වර වර රංගල ගෙංගුලොවවාන
1: මේතු ජීල් මිහාරුග සම ේෆල ේන්තු සිමසක කොරව හ බලඩ බැක ඩෙක්ටක දෙක හරගම වර වාහකම ජනරේෂන් ත නොත මිජී තාතුීම හියාව ගන්නුම මසක් ඇතු මහුකෝම සරක ද හොඳ ගුතක හොන්නවා කියයාද ඇන්තුමින්ගේ මේ තජුරි බායා මිකන්තත්ත වෙසම බර එබ දෙමසේ දල උසූලෙගේ දශු මිහින්ගේ නවා ෆිරිම වර සේහ වේ කන්තත්ත දේ ගුතත් මන මසක කොරවීම මිහරුසි සේ වනීම කියන තු ාකරන මිහාරුග ටීම එකක්වස් ේ ලා මසේක කොරවර ඒ කිහාවරක මෙහි ගුළු ගුලිගෙන් ගෙන්දියමුග කිහවරගේ බෙෆරුන්ගේ හිතරිකම දිබ්බුමා එකක බලාගන්න ගොයි
0: මිහර සෑන්තම් අනින් ඒස්ක හොන්නවාන බ්ලක් බැංකන්ගේ තු හමයි මෝදෆුන් තකෙක් බලාටවමුන් හමයි ගෙන්දවනිදෙන් ඒගෙ තෙරේ හම මිහාරුගේ අල ජයන් කොරවා බේෆරුම් සමවලු වන්නත දෙ අලුවන් කනේ කිහිනෙක්කම බට ඇන්තු එකල් මසක කොරමුන් ගෙන්දවාර දශුග වර්ක් කොරා කුදින්න ගයිඩ් කොද්දෙනුමා මෙන්ටෝරින් ඒ ගෙංගුලෝවා ගොතුන් කරන්නේ හම කුදින් වර බලය ගන්නානේ හම වර බලය ගන්නානේ අබ දෙසම ආයන්දු කුරවවා මසිකතකී වර අරුන් කීකේ දන්නවනේ වර පර්ෆෙක්ට්ලි අස්ල වරන් හම අනේ කොම්මෙ කමෙබ්ස් කුරවවානේ වර ෆොර් හැම කොම් එහාම එක සමාල්ක දෙවෑන් එහෙම ඒච්චිහි හම එතනුගේ ආන්තුගේ දශම් වර්ක් කුරවවා හොරියා කම කුදින් මිස් ඒකන්ත ඒ ගොතක් කුරිය ගෙන්දවාති හම ඒ මානේ කී ගයිඩ් කොත් දෙවේ තිදස්ත නොන බලා ගන්නා තිහෙන් අලුවන හිවන එහෙන් ඒ කුරිය ගෙන් දෙවෙනි අලුගඩු අනේ ප්‍රොෆෙෂනලි ඉන්නානේ හම ඇන්තුවා මිහර දන්නවානේ ප්‍රොෆෙෂනලි අලුගඩු මිහිගේ හැසියතුන් කුරංජේ උරයා කමෙන් හම ඇන්තුවා වෙස් අනෙක් කුරාණ එහෙන් මොසිෆුන්නකේ එක්ගොතුන් දෙ ඇන්තම ඒති වර රංගල බලා ගන්නවා අලුඩු අලුගඩ හම වර රෙස්පෙක්ට් වෙස් එබ්බාන එකම අලුගඩක් අදියස් අලුන් කිතෙම්ම හයි ලෙවල්ලක දියසම ඇන්තුවකී අලුගඩුගේ කිකේ දන්නවානි මම්මයිස් පද අලුගඩක් ගයිඩ් කොත් දෙවි අලුගඩුගේ මෙන්ටෝ අලුගඩුගේ සුපවයිසර් දෙන් අලුගඩු ඇන්තු දෙකේ හම අලුන් වරල් ලෝබ්වා බේස්ලෙන් ඇන්තේකි අබදුව සෑන්තුවානේ අලුවට හම අලුන් මෙන්ගේ ලෝබ්වා ඇන් ශ්‍රිෂ්ට අලුන් කිසිම මත්ත දියකම් ගයි
1: ඇන්තු මෙහර මිගත බද්දම කීකත විදාලොන් ශිෆා කීකු බත විදාලොන් වෙනවා කීකි
2: අලුගනු සම ශිෆා දෙකෙනි හම තිගොතසේ මර මුෆා වෙජ්ජේ ශිෆා ගති බස් කොලතන් අලුගන අඩිය උනි මල්ගන දීතුරු හුත් බරෙන් හම ලිබිජ්ජේ අසුග
1: ශිෆා
0: අලුනම එම්ම එච්චෙන් අදන්නවලා අස්ලු හම ඇන්තුවකිදෙන් අලුන් මෙන්ගේ නර්ස් නරුහුන්ගේ නමුන් දන්නවනේ නම ඇන්ත සිස්ටයකි හම නමුණා හම ලාම සීල් බේපලෙන් නරුහුන් එකන් එන්නු අලුවට හිවනි වජීෆාගේ මහවුග මී උළුබා හොරිහා බේෆලුන් නව සම නමුණා බේෆ්ලක
1: අදරුම මේ දෙකෙනි හම සිහි දාර හුරිහ බේෆුල සෙෆා කරවන ඇන්තුගේ හම නමුනා බේෆුල ගොතුක දෙන් ශිෆා වෙ සෙෆා කරවී ඒ ගොත ඒතුරු බෑතකෑකි කුඩේරු කුලිතරම් බත්තල් කොල්ලා

0: மேயஸ்திரின்.
1: ಅದೆ ಅಳ್ಗೊಂಡ್ಮಿಂಗೆ ಮಿ ಲೋಬಿವಾ ದಿವೆ ಕೌಮು ಮೇದಾ ಮೇ ಕೆನಸ್ತಿಮ ಮಸೇಕೆ ಕೊದ್ದೆ ವಿಹುರಿ ಹಾ ಮೇಸ್ತಿರಿನ ಹಿತುಕೆ ಲೋಯ್ಪಾಯಕು ಹೇ ದುಆಯ ಶುಕ್ರ ರದ್ದು ಕೊರೆಂಗೆ ತಳ್ಗೊಮಿಂಗ್ ದಿವೆ ಫುಲ್ ತಿ ಕೊದ್ದೆ ವಿ ಹಿದ್ಮೆತ ವರಪಡ ಬಲಾಗ ನಮ್ಮ ಅದೇ ಸಿಫರ್ ಗೆಂದುಗೆ ಮೇಸ್ತಿರಿಯ ವರಪಡ ಬರ ವಾಯಂತು ಹಿಂಗೆ
2: ಶುಕ್ರಿಯಾ.
1: ದೆನ್ ಮಿ ನಾಸ್ತಿ ಗಡ್ಡಿ ಹವ ನಾರ ಬ್ಲಡ್ ಬ್ಯಾಂಕ್ ಹುಳು ಮಾಯಕ ಈಗ ಹಿದ್ಮೆ ಕೊರಮ ಫಟ್ಟ ಮತ್ತೆ ಬ್ಲಡ್ ಬ್ಯಾಂಕ್ ಏ ನಾರು ಹೆಂಗೆ ಗೊತ್ತು
2: ನಾರು ಹೆಂಗೆ ಗೊತ್ತು ಹಮ್
1: ಕಿಕೆ ತೊ ಮಿ ಮಿ ನಾರ್ ಬ್ಲಡ್ ಬ್ಯಾಂಕ್ ನಾರು ಹೆಂಗೆ ಗೊತ್ತು ಕೊರವ ಮಸಕ್ಕೆ
2: ඒ හැම මේ ලේනෙකුමා දැන් මේ ඒර් බොටන් ගන්න අන්ගිනන් තෙල්සීමයක් උදින් සෙන්ට්‍රල් හොස්පිටල් එකකට දෙත්තෝ ඒ උනි බ්ලඩ් බෑන්ක අඩිය හැක දැන් ඒ ගිනා ගන්නන් තෙල්සීමයක් උදින් එහෙම වෙසම බලි මුහුණ බේනු වල යාච්චි නගා ඒති ස්ටෝකෝ ඒ උරියා කම බලහට්ට අලුගඬු හුන්නනි අනේ ඉන්චාර්ජක ඉස්වෙරියන්නෝ ඉන්චාර්ජක හෙඳුනු ගඩීක දැන් හෙඳුනු ගඩීක ආමුගතකන් ඒර් ඔන්නානි ලේනෙකුන් හතරේ ජාන්ද
1: නරහුංගෙ ඉස්පෙෆුල්
2: ඉස්පෙෆුල් එන් අලුගඬ එක් කාලුගඬ හෙන් ඩියුටි ත අදා කරන්දා තීවීම දේත්‍රේකුන් අලුගඬ තර්ජමානක බදල් වීම එරු නසීමා යූසුෆ් වඩම් ෆවිදා ඒකීවෙගෙන් හෙ තර්ජමානක බදල් දල්ගඬ දෙන අලුගඬ ඩියුටි ත කදන් තතිවීම එක් කුදින් කුඩ වීම කුදින් එකනේ බෑති බහනාද වේති දැන් විදාල් වි අනේ හෙඳුනා හවීරා හෙදදාන අලුන් දෙන ආදේ හෙදෙන් දෙන් ඒ රුස්ටම අලුන් බත් ඒ මෝනිින් ශිප්ටා සෙකන් ශිප්ටා දෙන් හෙන් හුට්ටම නවස්තෙක් අඩිය හයෙක්ග බ්ලඩ් බෑංකුග උන්නෙවි වේෆ්ලා ස්තිපා දෙවීම අලුගොඩන් එම ගාම් ලීපුණි එක්කුම් මෙදූක හෙඳුණු දාගොත් අස්සු
1: කියවරගෙ සමාවකන් දෙපංචහේ කොම් කහල කියවරගෙ මසෙක්කති තුම බ්ලඩ් බෑංක මසෙක්කතිය දෙවිදන කමීහුන්නල්ලේ
2: ඇලුන් ඒ වර බොඩු රෙස්පොන්සිබිලිටියෙන් ගෙත වර බොඩ වර බොඩු සිම්මායෙන් ඒ අස්තුගෙයි බලජෙහෙන ඒ ලියුම් ලියකුම් ගයා එකහල රිසර්ච් එක මිස්ටේක් ඉඳගෙන නොවන නොබෑලේ මිහක දෙවිගෙන නොවන නොබෑලේ මිහක අලංගින් ගොස් ගෙම් විස් නොවන කහුරිහා කමිස් වර රංගල බලහට ජෙන අස්තුක යම්සලක එනේ ගුරුපේ යෝකම මඤාලුන් මගේ ගුරුප් ක බී බී අනේ පයින්ටුක බීජ හැගෙන් ඉඳෙන් වර බොඩු කුෂ ඒරු ගොන්න ගොතුන් වියාම එහෙන් පහාරික බයිෆාර ඉන්සානුන් කම වාති එහෙන් වෙසමු එකුන් හෙදි ෆහුරේ එකම ඒ කුජ්ජකු ඩියුටි ගණ එකම ගාමිස් ඒ කුජ්ජකු අන්නං ජෙහෙන් ඇස් එති බදල් කරන් ජෙහෙන් ඒරු ගොන්න උසූලකි එයි අලු ගණක බදදෙන්නු කුරේ නදි හෙන් කුජ්ජකස් බදදෙන්නු කුරේ අනේ ඒ ගුරුප් මිදෙන්න ඉඟත ඒ ගුරුප් කී දෙවර මුහිම එච්ච දෙත අසල
1: ඒ රෙහුම් තිර කනෙක්ට් කරස් තිබේ ෆ්‍රොම් අපිට කරන ගුරු අස්සලාමු අලයිකුම්
3: وعليكم السلام
1: سولي
3: لبا فين انت دبي فلون دي هذا هو
2: الحمد لله
1: انا كمان كوري مي كده مي استيرين بروجرام مي دي هي غاما خدمه كوري اس بهنا خاص بروجرام مي استيرين هم ارغمين كده استر بهنا استيرين كوم بي فلو كيس مي مغوت خدمه تري كوت مي استيري كوت بير ودان نون سي هي دايره غور تجيبا كار بي فل دارو هي كوت مسي كور با فا مي فانساس فاتسار برجين دو خدمه كوري بي فل مي ام نت وهي دا انت تو كوت سولي سوالكي
3: දැන් මේ අලුගන් මෙන්ගේ නවර බේනතර ධායරයක තිහා ඉනදෝ හි කොද්දී වේටි හම හිමෙ ප්‍රතන් ශුකුරු දන්නව
1: ශුක්‍රිය
3: ගමනාය දැන් සුවාලකි අලුගන් වෙස් පරකරා මාඩෝ හිං එබ්බ හඬවන් වර ගඩිය සමාද කන්දේ තේ පොඩක්කම් වරපන් වරන් උපාවේ වර මදුම් පෙන්න මන්දරෙන් අලුගන් මෙන්ගේ මුජිටම දැන් කොබාතෝ හමන මියදුග ඉ දායිරාග හරකත් එරිවා දුවන් කොදින්න දේම් බේනුම්වා මෙසජ කියී දෙ අල්ගොන්ඩ අඩ අංගරු විදාලු ඉකන්නේගේ ඒරුග මේ හිදමක් කොරැවී හැම මුසාරය කොම් එහෙම් බදාගෙන් නුන් ගවම කොද්දවා හිදමතක ගොතුග එහෙමම කොබාතෝ මියදුග චිදායිරාග අරකත් එරිවා දුවන් කොදින්න තේම් බේනුවා
1: ඒත සොල්ක සවාලකි දෙහෙමම අඩ සවල මන්ඩත
2: අලුගොඩ මියදුග සවාන් කුදින්න බලම් බේනුම් වනී නරුස්කම කී තෆාත් මසක්කතකේ කොම්මෙ කොම්මෙ කුජ්ජක නරුස්කම ෆුරි හැම වෙස් කුරේවේනේ හැම ඒක නි වazීෆා අදා කුරුමුගෙ නියතුග හී කුරව වැගෙන නරුස්කම නු කුරේවේන අදි ලිබේ මුසාරය උජූරය බලාගෙන් වෙස් මි වazීෆෙන් අද නු කුරේවේන අසුග මිකම කී ඉන්සානී හිදුමතේ මුලින් තෆාත් හිදුමතේ ඉන්සානියත් කමාලෝ එබ්බා ඒචි ತಿಮಾಗ ಹಿತುಗ ಉಫೆದಿ ಫೋನ್ ನಂಜೆಹೇನ ಅಶಗನೆ ಫೋನ್ ನಂಜೆಹೇನ ಇಖ್ಲಾಸ್ ತರಿಕ ಮಾ ತೆದುವೇರಿಕ ಅದಿ ಓಗಾ ತರಿಕ ಇಸ್ಕುರಂ ಜೆಹೆ ಬಲಿಮಿ ಹುನ್ನ ಫೋರ್ ಕೊದ್ದೆ ಜೆಹೆ ಹುರಿಹ ಮಿ ಹಿದ್ಮತೆ ವರಂ ಹೀಹೋ ಕಮಾಯ್ ಲೋ ಬೈತ್ರ ಮಾಯ ಕೋ ಅದಾ ಕುರ ಗಡಿಯ ಸಮಾಲ್ ಮು
1: ඒ වරම හැමෝම අත්සෝලේ වර පොඩ ශුක්‍රියා ඉංගිත දැන් අපි ඔකේ දැන් එහෙම පහකර මෙමි හර මේ බ්ලඩ් බැංක මසෙක්කත කී වර මේ වර ෆරුවා තිරකමයි කීගෙන තො කරවෙන් ජොන මසෙක්කත කී කොම කොමිහතන වෙස මති හොන්නවි ඒරුම් ෆෙෂකෙම සම බ්ලඩ් බැංක මසෙක්කත කද තො
2: නර ඒරු ගාදී අලුගන් වෙන් කුරීර එහා ෆුලා එන්නුන් ගේ තො බ්ලඩ් බැංක මසෙක්කත මිහර වර පොඩ ෆුලා එෆහම බ්ලඩ් වෙස් වර ගිනයන් හම හුන්නාන ගෑගනකන් හම මේ ආදාය ගොතක හම සතේක එබරෙන් හම දශුග නූලේන වරම් මත් පාරගෙන දෙන් අනික කෑම්තක ඇච්චිස් හම වර ගින වාන මිහාර වස්සුගේ ගින ලේලා කුදින්න ගිනන් ලේබෙන් වා තැනික අයි ජී එම් එච් එක බලි මි හුන්න වෙස් අලුගොන් මෙන් හම බලනි වී වරකුන් කෑම්තක කොස්කෙන් එමි හුන්න බේනුම් වා ලේවෙස් ෆෝර් කොද්දේ වේතු මිහෙන් දෙන වෙ සතේක පසන්ට එන්නු එක මලුගොන් මෙන් බලනි හම අබතු වෙස් ලේ මේ ඩිසර්ව් කොප වාකේ කි බැංකුක බෙහෙට්ටේ තෝ බලි මුණ බේනවා හින්දෙක්ක
1: දේ දැන් දෙමෙ ශිෆා වස්තත් උදාලු ගඩි අලුනහම සුවල් ඔෆෙතෙන් එවෙස් තෝක ගඩි ජෙෆෙන්නේ තේ එහෙම ලනු කිහනේ බාවේ
2: අලුගනහම
1: මේ ෆ්‍රොම්
2: කික දන්නවන් දෙන් අලුගනකම වරන්හම අලුගන් තංකොල වැහකේ සාරිස්ෆයින් ගැෆියන් දෙන් මිහාර අලුගන දෙන ආශිචාර දෙතෙන් කුරීකන අරුහක ගම් ගොරිරම හැගඩි ෆයි බය සාලිස් වහින්ගම් බෑර් මගුමති වෙරිජ යාළුවන් ගම මෙතල එවරුන් කුරිය විසුන තානේ ගඩිජ හිදා නැති අස
1: හින්ගෆ් දත්ත
2: හින්ගෆ් අරුණ අරුණ අබදුසුල හින්ගෆ් අරුණ හෙම් වේර වුණ ඉර සම හින්ගෆ් අන්න දෙම යාර දි උරනි ස්මාෆ් අන්න උග
1: මෙර අයි ජී එම් එච්
2: දෙම වර ෆහුන් එද්දු කු මේ ෆ්ලක් ෆෝන් කො විතරී ඈන් තේ පො තේ ගඩිජ ඉප අරුණ මොනේ අරුණ ගඩිජ ඉප තෝ හේ ඉදාරි තිමන් නැස් එහෙම වෙගෙන හැරම් වෙගෙන නේ මේ කුලාල දෙම බෑ ඒ වර විස්තර දුව හේක එම් මිනටු ගඩි ජීවනේකම් අයි ජී එම් එච් හම ජී ෆෝන් ඔසූතකයි ගොතු එහා එ ගඩීග විස්තර වෙච්චි යම් එබෙෆුන් එ ගඩියම් ජස්සබන් දෙන් එදු අලුන් ජෙහුනි මේල ලියේ කනගල කොත් දෙවේ මේ අලුන් ලියම් වෙස් දෙවුනින් අලුන් කි දුව හකුස් කඩි ජෙහුන් මිහෙන් නෝන එහෙම වරන් පොඩන් එදමේ අල දෙර වෙජ්ජේ මිහින් ඉනීම එහෙම අගුතු නගල කොත් දෙන්
1: කෙන් තොමසි ෆෝලෝ වම ඉස්තිමායි කන්තත්තක ආයි මේ රට්ටෙහින් නා වෙස් මිහ මගොත් ගුලුම් බාව මා කන්ත ඔය
2: තො රට්ටින් නස් ගුලුම් හම් බාවන් ගේ තො හම් ආයිලාස් ගුලුම් බාවන් කුදින් කාරිය වෙස් තන් හම් අලුගු නම් මම අලුන් කි හම් එකනි හුරි හවසක තිකෝ ගෙන් උලේ උලේ මිහ ඉබ්‍රාහිම් දැන් වරක් ගිනවාන අලුගන්ගේ ෆාත්මත් සයිදාහින් ගොස් තෙන් හම නරුහුන් තෙරේ ගුළු විබේ ෆුලුන් තන් හමස්සුගේ අලුගන්ගේ ගෑබ් බේ ෆුන් එක තිබේ
1: මෙහෙර අලුගොල් මෙන් නම් ගුළුණේ කම් ෆෝසිය මේ කම් කිහවර ගරට
2: අලුගොල් වරක් ගෑමි
1: වරක් ගෑරට සක ෆෝසිය
0: ආද
1: රබයි ගෙත
0: ආශ්කේ
1: මේ ඇන්තු මේ ඉන්න වි අලුගොල් මෙන් නැකේ තිබේ ෆ්‍රොම් ගෑන්ට් සිස්ටර් ගෙත මේ දෙ වසීෆා ගම වර ලාමසී ගෙත හම නම්බර් 1 නේ දෙත
0: ඒක නම්බර්
1: 1 දෙ මේ එහා හිදිමෙතර එහා ඉක්ලාස් තෙරි තෙදුවේ වෙෆ්ලෙ රට්ටසේ ගොතු මේ කොන්කල් වෙෆ්ලෙතෝ
0: ඇන්තකේ හම වර රංගල් නැසල් ඉක්ලාස් තෙරි රට්ටසෙන් හම වරන් හේවදේ ගල් වෙෆ්ලෙ හම වර හගඬ
1: ඒකියතෝ දෙවේ ෆුන් කලරට මිදනේ මේ කොන් කාලකම එකතෝ දෙවේ ෆුන්ගේ හැම මිහරොන්න
0: දෙයි අදම හොස්පිටල් උන් දෙන් හැම රටේ හිවගෙන් හැම ඒරස්තරෙන් හැම ඒ ඔන්න ගෑක්කන් ඔන්න නිකන්
1: ඒරස්තර විගුල් හැම දෙතේ
0: සෙන්සල් හොස්පිටල් උන් දෙන් හැම වර එක්කොන් දෙත උලෙන් අපදස් දෙන් හැම දෙන් යාදී අපහන් අයිටි මැච් බදල් වෙයි ෆොන් දෙන් මා වට අද රටේ මා ගැට් මා එක්කොන් මසේ කුරේ
1: මෙදුකන මන් තමාම විරට
0: මෙදුකන මන් නැති ඒවද වරංගල රැස්සන
1: එහම හම රැට්ටේකන් හම දීකු මුද්දත කන්දත අබදොස් මෙදුකන මන් නැති
0: ආ දැන් අපදසන්න හම හල් බලා දැන් හම අන්ත බදල් කළම තමද මිහත් තන් හම දෙතලෙස්
1: කොෆි වන්තෝ මිහර රැට්ටේ කුරකම කියන කොෆි
0: කොෆි වරන බං අලුවන් හෙන්දම් කොෆි එකනි බොන්නේ දැන් කොෆි එන්න බොන්න
1: නෙත් දෙමෙ ෆුන් රැට්ටේ කම් බතේ කුරම් කුරවකම කිකවත්
0: දැන් බතල් කළා වාස දක්වා නැහි කොපියක් කොස්සයක් එහෙම වරන් නෝලේ වරම් මතු
2: පහරෙක්
0: ගදතුක පහරෙක් දෙවිදානි දෙයිප වේදාන් කන්නේ ගෙතරක දැන් එහෙන් නොනි දැන් කියන පාරන් එහෙන් කුරු දෙහි ගහිඟාලන් එක්ක තියුන් එක හරකට වන්න නැහැ
1: ආද ෆෞසියා
2: වර පොඩ ශුක්‍රියා ෆෞසියා
0: ආ වක්ක මරහබා ඉන්න සතල් වෙන දෙවියන්ට යන්තිස්ත වේගතන
1: ಕಮಿತ್ತೋ ಮೀ ದೆನ್ನೆ ಇಹಾ ದಿಗುಮುದ್ದತಿಕ ಮಿಹಿನ್ ದೆಮಿಹುನ್ ನೆವಮಗೆ ಅಸ್ತು ಸಿಡ್ರಕಿ ತೀ ಹುರಿಹಾ ಮಿಹಿಂಗ ಲೋಬಿ ಹೋದ್ದೆವಮಗೆ ಸಿಡ್ರಕಿ ಕೊವೆತು ಅದಿ ಪಲಿ ಮೀಹುಂಗೆ ವೆಸ್
2: ಅದಿ ಅಳುಗುನ ಹಮ ದನ್ನವಾನಿ ಹಮ ಅದಿ ಎಹಿಂ ಕುದಿನ ದೇಮ್ ಬೇನುವ ಮೆಸೇಜ ಕೀ ವೆಸ್ ಹಮ ಅಳುಗುನ ವರಂ ಇಖ್ಲಾಸ್ ತರಿ ಕಮಾಯ ಕೊಂ ಮಸಕ್ಕೆ ಕುರಿಮ ಏಗ ನತೀಜಾ ಎಮಿ ಅಸ್ಸು ಎ ಇಖ್ಲಾಸ್ ತರಿ ಕಮ ಕಮ ಅದಿ ಮಿಯಾನೆ ಅಣಿ ಮಿಯಾ ಇತ್ರಾಮ್ ಕುರ್ಮ ಮೀ ವರ ಮುಹಿಮ್ ಎಚ್ಚಂಗೆ ಕೊಮ್ಮೆ
4: ಸರ್ಕಾರ ಕೊಮ್ಮೆ ಕಹಲ ಕೂಡ ಬೊಡು ಅಕಾಂಪ್ಲಿಶ್ಮೆಂಟ್.

0: එංහා සතරසයක සාලිස් නුවය කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු
2: ඇතරවන්න ඇතරවන්නවා කොඩකෝ කස්සත් කොල්ලන බඳු කොන්න ඇත.
1: කියාබල රාණීගේ හිංහම චහුමක මා අඩුව හාෆාන
3: සිහන්ගේ මම මේ බද්ධ කොල්ලන් ගෙන් ගොස් පලාශ
4: දෙින් කුච්චකුඩුගි පේලත
5: කුච්චක් බෑනුමී තැනක
4: අගේ කුච්චකුඩ තිීම පල
1: එහාරා මෙහාරුගේ තෆාත් ඉහුසාස්තවගේ රේඩියෝ ඩ්‍රාමාත දෙවිරාජ්‍ය ගඩුගේ YouTube චැනල්ලු මෙහාරු අඩුස්වාලි වේන දිවිරාජ්‍ය ගඩුගේ YouTube චැනල් අවහ සබ්ස්ක්‍රයිබ් කොළවා.
6: ඇමරිකා කෙනඩා අධි මෙක්සිකෝග බාබා දුනියගේ ෆුට්බෝලයාගේ එම්ම බොඩු ගීද ටීම් තකා කුළුත්තෙනගේ මවුලුමාත් අධි මුබාරාතුගේ එම්ම ෆහුගේ අදාහම කුරුත්තකායි
3: එරිහු තහම් මදෙන් නොකර එ උඳකු තස්සවර වෙස් නොකරවෙ එකමකු එකුළුනා එලෝබි එජසබාතා එයි හුසාසු මෙහි ෆොරි පණ්ඩෝ වනි
1: මිහිතුගේ ලොයි පේති
3: කොම්ම බුදදුවහේ ගැමෙන්දුරකුරි එගාර ගඩි ෆනර රිපීට් හම එරේ දිහගඩි තිරීහු
7: එංහා සතරස්තයක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අදි අටිය නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයේ අඩු
7: ඉන්තිසාර කුගගා
1: මිහිතුගේ ලොයි පේති
8: ඉස්ලාමී තාර්කික තිරයක් කුරවේ දතුරු
1: මුකද්දස් තන්තනා ඉස්ලාමී තවසී බිනා කුරුම්ග මුහිම්මු දවරෙන් අදා කොෆාවා සමාම්වී තන්තනුගේ වාහකතා
9: ඒකමු බල්තීස්ගේ අස්තු රස්කන් ඔති කොන් සරහත්තෙක් යාතෝ දෙනිගන්නන් ආකෝලොජිස්ටුම් වර පොඩු සමාකම
8: රත්ත බිනාකුරි ගොතා එල්මං හිවරදී පින්තවකා එල්මං හිත්ත ෆරාදිගයි
1: කුරි පෝෂි
10: කොමෙහෝම දුවහෙක්ගේ හෙඳුණු අක්ගඩි තිරියුණු
1: රිපීට් අංගර් දුහුගේ මෙන්දුරු එකෙජහැර අදී බුදදුහුගෙරි අගඩ තිරීහු. එල්වා සතරස්තේක සාලිස් නුයි කල හට්ස් මීඩියම් බේව් අධි අටහනුවේ මිගහට්ස් FM බෑන්ඩ්
10: ඉන්තිසාර් කොදුලෝ.
11: අංගෑදී උගන්නාදී මොනිෆෝයි සිලවා දිනමුග
12: තෙදුවරිකම්මායකු
11: එකුවරිකමායකු
12: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුගා දිවහිරාජ්‍යයේ අඩු
11: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩිහනුවෙන් මෙගහර්ට්ස් FM බෑන්ඩ්

ඇති මනති අඩඇති මෙක්සිකෝගේ ගම සලන් ගම සල නිමැකි ඔම ෙනක මිදන ස්ටඩියම් මතේක දෙහෙල්කොප්ට මේත මේ මෙක්සිකෝග දිර උත්ලාදා මන්දර උදුපදා මන්දරම් පෙනන මුල හිසා මයති බර හිද්‍යයම කො හම නිදනාවන් කරම තන්නවා ැති බෙපන මොඩි හිසාබග මයති ආල්ෆාන් කොලම ෆයවෝක් මත උන්ේ හවරම හරිහකම කෑකේ දෙම අවතිමන දන්නවා දඩුග අවතම දෙපරාත භාගතහම දනුග මේ හම දෙපරයි පුරෙන් දෙම්බ කහකතුක මේ භාගත මේ දිද පතරාදාපත එහනමස් නිවගතවනමන පෙනගේ මෙදන දිද නග එතම මුලි දඩු මෙහර ස්ථාපරගෙන් දා මන්දර් එතන තිබ හසක මකම තයාර හතේ මෙහනක මෙහර දෙටීම කුන්තරෙන් එකකුන්තර කන කුන්තරක අධ්‍යා සදාන් කොල්ලා මන්දරවමන පෙන දැන දක්ෂදුන්න එක එකතුම් මෙ මෙක්සිකෝ කුන්තරන අද සතප්‍රය කුන්තරින් අවමන පෙනක මෙදන එමිහුන් ඒකන ක සලාම් කල පහ ද හර දඩු තේර නොක ගැන මට ක් ද හර විේ දැ ක ඇති දිරත හිපා නොක ඇති සසක මෙක්සිකෝ පුන්තරින් ඉතුරම් නොක ඇති ම මරවන දන්න පෑබැන් ද මන්දරමන පෙනක මිදන තන බට අප ගේට කොම මහක කොම මහක හිා දත න ගත මොලත බර ඉසාම් ගොත ගල්මන පෙනක මිදන ත සාපල් මන්දර නර ඔෆිෂල්න සදාම් කල්දවම ගැදන අද මේ අවමන පුත්තම එකාරග හිමන කුන්තරම ස්මිහාර මේ අවමන කෙනගැමිද මිරග මෙච්චි බෙපුණ කුඩම මේ දෑර මෙච්ච අඩායක ඇති බෙහුණනකට විසගම දෑරග අමම මිරග තිබෙපුන් රඩියෝ මෙදරක විරාජ ගඩු කමචි රසයන් ශිම්බි ඇගතුරුම් ආස වාසි බෑරවාන් එමම මිරේග මෙච අද ඒයක ගම මේ පුරත මච එනම මිරේග ඉතුර මෙච්චන මාදම හිදු හත ජහරනක සිතුර මෙච හැම එමිටිය ලයි කොරක්ඇයි පුර හඟම දාබල දෙන හම ගෙනස්තැන් නිවක තම ඔක්්ෂාද මෙහර මෙතේ මට කොල්දාගක් දුරත්තුන්ග ඉස්සාාරග කෙප්ටන වනද මට කොල්දෑ මෙති ක්ෂණ බෑදරග වමන කොල්දෑන් තිබි සාවමන පෙන අද කුළුන් පෙසුමත් දැහ මෙහති වර කුඩතම් කුඩ රකොල විතරේක කුළුන් තයියාර් පෙසුම තයියාර් හ මෙතිබි හැමීම අනුන්න පෙන වියාර්ම රෙපරේන්න හොරිහැම තයියාර තිබත ස්ටන් වියා රෙපරේන දැන්න තිබි හැ මුඩි ස්ටේඩම්ග බෑධෑර්ම හරිහක රඟ ඉන්සාම්ය එබ සෝරකන් අරමනම පහකොල්දැන් තිබවන ගඩයන්නාන පුටබෝලයක් එන්න එමන්නම බොඩු ඊද ගේ තමලි දුනිය විසන් හතර හර හරන්න එන්න බොඩු ඊදේ ගොතු අමනින් සහගෙනන ගෝඩ්කප් ගෝල්කම් මෙපාර්මි කොළවෙනේ සිංගවමේ ද ඇමරිකා අද කෙනඩා ඇදේ ඇතුරු මෙක්සිකෝක මේ මෙත රාව ලක්දුනද මෙක්සිකෝ කුළුන්තරින් මිහාර උන්ේ නරවමන පෙනගමද ලයින හම ඉතනු මිහාර පෙනගමද කොළුන්තේ නෑමිය නම්බරතක ඇකීක මෙක්සික වාර කුළුන්තරයක ඇකීග මෙ නම් පෙනගමදන ති බෙපු හම ගැස් ේර මික්ක කොන්තරින් ප්‍රතම අද නම්බර් තක ච්චේ චක්කොල්ල හරියාක අවමන පෙරන්න ටීවන් පෙනන කුන්තරින් දක්කාලා මන්දර අද කුන්තර නියෝගස බෙහිලාවා මන්දර ටී ස්්‍රේන ෝමන පෙන්ගම් දැන් මුල දඩු ගැනීම කොල ෆෝමේෂන ද දක්කාලාම ති දෙමහර පෙන්න්නනි සසක ප්‍රේහකාගේ කුළුන්තරින් මේක හම හුසකන කොටේ දක්කානක නොවන්ගේ ඒ කුළුන්තරින්ග බර හස හරකඇත්තක එක දැන බැකුන්තර නරාදාන ැකුළ හෙවිලා බැකුළුන්තර ටීෂට ද මාදා මිහුන්ගේ වර උපාවර මන්දරක ඇකේක අවුම අපිනක දැනක කොඩේ කොළතර මියති මේ රාජ්‍යකට බාර ජහැර මේ පශක් නති එන මස්කුටකුට ලසුම මිදැන තිබන ගොඩන්වන් කුටකුට දස් ලුම් අන්නන් ග මෙහර ගුරස්ලාත අවමන පෙන්න ගුරදා මේ ගුරතු මේ දිමාවී මේ සෞත ඇෆ්‍රිකා දෙවෑමින් අවාහදකාය දෙකපන අවාහදකාලා රෙප්‍රී කෑරක බෝලිතයක් මෙ අවකුට අම ුද මර කොල හර රෙප්‍රීනයකක දැ හර ොටේක් හොටෙල මන්දර ඔන්න ද මචෝෂල්න දෙකෙප්ටවන්න අධ්‍යම අල්මන බෝලිත හර ්‍රාත්ම අධ්‍යාසාම අරමක දෙහ මෙච ෙසමුගේ එම පහුගේ තයාරිත මහර ගෙන් මිදිය කෙප්ටනු මෙහර හදිය බදිය බදකුම පහමියක බෙන්චක් මිහුගේ මිල්ලිම හදියයක අදිය තන් අරමන පෙනගම ද මෙහර නති දැටීම කොළුන්තෙරෙන් කල අරමන කොම චික වෙන්න ගේ දැටීම කොළුතෙරෙන් බොස් එබෑ එබේ හාතරය කොඩකොම් බොඩි වෙල දක්කාද වාහත දකම් වදාානම දැන් කුරිදස බෙවුල් විදාල දක්කාද වාහතයකි මොළුවන් කුටන්ජයහු රහකමගේ කුඩකොඩ ඉගුරාර්කය වන එහම ඉගුරාර් අරමන පෙනගම දැනගේත වරන් හිගා වරන්නාද මහා අරමන පෙනගමදන හරි

0: Correr con un último de Timijaro, y es un Curie Fonoval, el refri Shara con Lefi, Curie Fonoval, el tanque de tren, Sensaka, el carro con un tren, México con un tren, el fica half tren, as Arima Tironga, el carro con un tren, el metro con un fajata de Mora, back, la fajata de Gila, México half tren, metro de tanque, el Sensaka, el carro con un tren, Adifik, half que gana, el metro de Sensaka, el carry, en el con un tren, que en el back, la fajata, metro de México con un tren, Kipara, Kipara, control con Lefi. Bola de fan, Curia, Mijilani, Marmano, Bola Curia, Jessa, Marco, Lemri, Penalty, Penalty, Curry, Hurifa, Eria, Gari, Matin, Dimbola, Mexico, Country, Atten, Jessa, Marfahe, Bola, Atten, Curia, goes back, Bola, Fatan, Casaria, Trevor, Keeper, Keeper, Curia, Dimbola, Mexico, Country, Atten, Curia, Devet, Masai, Curani, Montes, Montes, Curia, Metre, Curia, and Adima, Chabadoko, left half, Gemeting, High, Sabah, Mexico, half, Terrain, Curia, Devet, Masai, Curani, first number of Curia, Bola, Tag. Bolakos bolatla irmati farato arimati kuriya fonwal jehi bolam half ke medavre penalty adimal bolatla contact ko dan one number bolai fa hada jele ne chok kuntriya gol ge arimati bol de ko tagos die mi faro bera corner ka kurmati ur south africa kuntriya ga jifa die bera mexico libe devana corner mexico devana corner admir 12 minute kule finger mihar mexico mani lande jaf Mechuke Mihaf ke varak puri kologa kar ja mani abwana minute tere Mexico corner naga din bola penalty area carry Mexico kun tere bolun puri phone ma bada mati mati inde ko tos goal dete fer keeper al dibuni keeper phone mara bola atle bar minute fourth half on kulei fanati Mexico ek South Africa ko lare niche South Africa Kuntre Bola Tla Kuria Fonwali Mabada Bara Kuria Ladon Metra Arahun Kuntre Bola Libero and Mabara Gosaria Terrain Dibuni Mexico Keeper and a Kuria Rice Rice Atla Tankoling Etremidini Montes Montes Metre Bola Tla Marmon Kungamu and Higala Maron Bola Kotamakotomi and as Marjela and Bola Fangara Marjela Fanakas and Falat Arimatin Div. Yes, and at left back of Fahata area to keep it from South Africa country Garmaki and a Kuria from Armatiroga, Varakat, Sensakadmano, Mexico half to the Mexico country, a ball of control called Valadaro, ball control called Kuria from Wild, South Africa, Sensaka carrying, Africa country, Bolum Defak of Kuria from Wild, Metro carrying, Africa country, Metro of Hurasco, Mexico half to the final, and pulling Bolum Midani, Mexico country, Bolu Kuria from Wild, and Farat left, Africa half to the Africa country, South Africa half to the Atla, Dere Karijila, Dere Garmatin Kuria, penalty carrying with a team. And Kulun Trek and a Kuria Dimbol, Arimating Atlan back with a Fahate Gil and Kuria Mianani. As Afghan Meding has some Kuria Kurun Telefonal Bola and a Kuria Fonova left with V numbers out of the Bola Contra, Colibola de Gotabos Bear, we have him. Metavore Penalty, a carry Mexico half the defense in Mexico. South Africa country control con le armi control con le bolle e fare di vero Mexico che lì fumoti galado e li bolla metro a carrying a buri Africa country natto a tanto le tre di bolle fan down tre Mexico country a vettice bolle di buri Africa country a bolle tre non tre tre non le fri carica su mille foul come di decchi sada minute con le fa e che smoco curi che motti Mexico Ademe Mexico gan number Fidel go bola jaha masay kuru motere gan far any foul ko fumati medru ga carry ji hundi kasan mala replay fan ni Mexico ge goal Kurun fasha Mexico kurun sering kurian as hari mati metro nga kari jila tertin kure fonwale bola meron Mexico kurun penetrate kari fansesan bola kontra kone kurun mati abri Africa kurun tega natto wala fa kurun tega kone fahada jila daun tere Africa kurun tere bola daun tere Africa kurun tere vettu ni etano kari Mexico kurun tere akuri faula kulikin life jome Mozaki bola ifanda masai kurian ulo mutere kan faro Mexico kurun tere mati faula kufa hari mati ronga varak kari Mexico half metro penetrate kari bola kure fonwale Kuria Fonoa, the ball, a metron, Huraswagin as Mexico half metavore,
1: penalty de carry de carry Mexico kunte atta tangole fahata timu hen kunte hamme dai mezzo re kunte huskon uri ene bala arimache di huskon kunte half ke gane ka meden hesa arimache fura arimache ronga carry uri v number ene tangole fahata timu hen kunte ke Mexico half tere moren mezzo re tangole sensa carry uri kunte di bala arimache jassa de sa number ene bala penalty tere naga de bala kulmatu uri Mexico kunte ke jefa arimache ronga carry beru me kurin atlafi a number Africa hanambar atla kuria dimbol atla half medavore penalty ekare hena sarimati ronga varakari kuria phone ball mexico kunutri bol difa ko fekti ge kunutri ekare armati uri kunutri dimbol metre kuria phone half ge meda sa mexico kunutri ball fan dam tre faro anikes africa kunutri faul ko moti muwarat ge furta mari indu kaad me dekki south africa kunutri ay mit faragen 16 minute kulle ifa avvana minutre vani mexico lani jaf South Africa jersey number 4 ka me dekhi card window card Mokena kulun fashage medun ga kari Mexico kunutri mun half time fate jassale bola South Africa kunutri atla tensa ga kari tangole fate kulu kunutri ka ene medru ga kari hor kunutri adim bola sensa ga ane fali bala ko la sada number medini Mexico half time arimati roga kari hor number bola kontra ko la South Africa kunutri as tangole fate emu ga half time Africa half time sensa ga gulma arimati bola hoda back ko la fate area ter hor keeper medini keeper kuria ga penalty ga arimati fate kana adim bola hor kunutri ane arimati kuria adim bola atla ga navar number medini South Africa half time as medru horas ko Mexico half time kuria phone wali je bolen far penalty te ma bada bar me far kuria phone wali bolas keeper libuni penalty re tere keeper bola control kal mad mad kotam kuria me nan 17 minute kulle ifa Mexico ellandu jaf South Africa kala ne je kulum fashage Mexico kuntri me half time tin number ba kala fahatan re tere keeper keeper area beru Mexico ehen kulunteri ka medini ene kas back wala fate area tren keeper keeper madona bola kotam penalty tren kuriyan as matemati kuriya phone wale bola medro ko horas lagan sense kal diman South Africa half tren Mexico kulunteri bola kuriya phone wale bola me faro Africa kulunteri atla fe area kara atla area tren keeper keeper manon bola kottam penalty area gos goderia carry bola hisa marujila mehri penalty area arimati ga bori etre kuntri penalty area beru arimati ga bori kuntri di area ga beru ga bori South Africa kuntri keeper matmati kuria phone wal bola medron horas ras sensa kal dimalu Mexico half tane tin number bola kuria phone wal bola phone number bola control kol da etre guri ha number ene bola atla sensa kal tere guri kuntri di bola arimati bola atla phone number medan half medavur penalty area carry arimati kuria gos penalty area vandan dadi Mexico kuntri ga divi South Africa half tane phone number ka atla penalty area dimalu kuntri ene phone number divi arimati half ga yana ka medin ha sam bola atla manwan kuria ji love kuria naga bola di area carry guri Mexico kuntri attani sida gol da di bala phone wal bola ma bola arimati matmati dia gota gos di gol ga arimati bera bala penalty area ke beer ko bala duru hore ene kuria bala durum fudera ka durum kuria phone wali bole bol ge ari mati india ko tokos mati daagan ko ket la beer ati 16 number kulun tiria lira kuria phone wali futta balad jahafanis lira mexico balad jahafanis nawar minute kulai fmi har mati futta maafu mexico elan gol kurmatin lifa jehum africa kunutri keeper jassale ne penalty tem bol atla medrunga carry hor kunutri di hab medavra medrunga carry south africa kunutri kuri dam tem faro mexico ge 3 number kunutri kuri foul da gulgen jehum lifa mate south africa nu kuri phone wal bol back wal fahad div sensa kal kola di mal kuri kunutri atla medrunga carry hori hen kunutri ga mexico half tre kiri kiri wadla ven mir anekas back wal fahad africa half tre kunutri ena sensa kal carry bol atla fahata dim bol keeper mihiri South Africa keeper mehir miharo di area mes beru ga ena dimbol ena arimati di kuria dimbol medru ga kari arimati ronga kari sansa ka dimalo Africa kunutra atla hai mehum back wala fahata mehum half tere arimati ronga kari hori kunutra kari kuria dimbol medru ga kari anikas kuria dimbol atla back wala fahata angola fahata etere hori kunutra ena Mexico half tere bol atla kuria ngas kuria tru kolla mase kuri di area kari hori kunutra ena Mexico kunutra fire sida devoni tin number bol atla madon kuria mehum anani bol esa kuria arimati jeila difa ko down tere South Africa kunutra bol atla fitano mot anikas Africa kunutri faul ko fa vihi minute kulai fa purtama fa vihi minute kulai fa ingaru මෙක්සිකෝ මෙවැනි අවනමනතරයක ලීරා ජීලඩක එක සමග කුරීමකි. මෙක්සිකෝ සවුත් ඇෆ්‍රිකාක ලඩමජ නිසාබදේරවනි රීන්දු කාඩෙස් දක්කා ඇෆ්‍රිකාගේ මොකෙල්න රීන්දු කාඩ දක්කා ජෙහම ලී මති මෙදරව කෑර ලිබන ජහ බැකට පාත මෙක්සික හතර ම දි බොල අරමත කර ේ ර න ්‍රික කුන්ත ජීව තිබි මෙතර ක සෝන ර කර ්‍රි කුන්ත්‍ර ටවා ම කුන්ත ්‍ර හ ර න ල ට කර හ කුන්ත්‍ර අර ලත් අරමත රග වර කාර පන්ස ශ ර ර ර න කුන්ත්‍ර බද ්‍රි හත ක් කුන්ත්‍ර ගොල කර ර. Mexico kontre indifa kure bol kuria fonwade bola South Africa kontre atlafi atla ari mati bola fan one number kuria deveto mona hemes kari dia Mexico kontre bola ber kolli ena bone South Africa kontre ga jife bola berui ari mati ellumak bola mati ber mesa ello South Africa le maha medavar samsa ka kari ಎಲ್ಲಿ ಬೋಳ ಎತ್ತರೇ ಹತ್ತರ ನಂಬರ್ ಏನು ಫಾತು ತೇರ ನಂಬರ್ ದಿನ ಬೋಳ ಮೇತ್ರ ಹೇಳಿ ಕುಂತ್ರಿಯ ಬೋಳ ಅತ್ತೆ ಮಡ ಮಡ ಕುರಿ ಎಂಬಿದೆ ನಂಬರ್ ನಂಬರ್ ಕೋಸ್ ವಿಹಿ ನಂಬರ್ ದೀಫ್ ಅರಿಮತಿ ಸೆನ್ಸಾ ಕಾಲ್ ದಿಮಾ ಅರಿಮತಿ ರೋಗ ಕ್ಯಾರಿ ಎಡ ಬೋಳ ಕೊಂಟ್ರ ಕೋಸ ಅನಿಕ ಫಾತು ಹಾಫ್ ಮೆದಂ ಪುರ ಪೆನಲ್ಟಿ ಕನ ಕ್ಯಾರಿ ಅವರು ಕುಂತ್ರಿ ಕನ ಡಿಎನ್ ಎತ್ತರೆ ಎನ್ನಿಕ ಮರು ಕೀಪರ್ ಮಿದಿ ಆಫ್ರಿಕಾ ಕೆ ಕೀಪರ್ ಅತ್ಲ ಕುರಿ ಹಾಫ್ ಮೆದ ಸಬ್ ಸಾದ ನಂಬರ್ ಸಾದ ಬೋಳ ಅತ್ಲ ಮೆದಂ ಅವರು ಮತ್ತೆ ಮತ್ತೆ ಕುರಿ ಫೋನ್ ಆದ ಬೋಳ ಕೋ ಅಬದೆ ಕುಂತ್ರಿ ಕನ ಪೆನಲ್ಟ ಎತ್ತರೆ ಕೀಪರ್ ಬೋಳ ಪಂಚ ಕೊಲಿ ಬೋಳ ಬೇರೆ ಅತ್ಲ ಫಿ ಸೌತ್ ಆಫ್ರಿಕಾ ಕುಂತ್ರಿ ಏರಿ ಎತ್ತರೆ ಬ ಕುಂತ್ರಿ ಮತ್ತೆ ನಗಾ ದಿನ ಬೋಳ ಕುರಿ ಮತ್ತೆ ಉರಿ ಮೆಕ್ಸಿಕೋ ಕುಂತ್ರಿ ಆಗಿ ಜೀ ಫೇನೆ ಲಿಬನೆ ದಿಫಾ ಕುರು ಬೋಳ ಮೆದ್ರ ಕ್ಯಾರಿ ಆಗೋತಂಗಾಸ್ ಮೆದ್ರ ಮತ್ತೆ ಲಿಬನಿ ವಿಹಿ ನಂಬರ್ ಬೋಲ್ ಕುರಿ ದೀಫಾ ಮೆದಾ ಸಬ್ ರಣಕ ಸೇ ಕುಂತ್ರಿ ಮೆಕ್ಸಿಕೋ ಹಾಫ್ ತ್ರೆ ಸೌತ್ ಆಫ್ರಿಕಾ ಹತ್ತು ನಂಬರ್ ಬೋಳ ಅತ್ಯಂತ ಕಾರ್ಯ ಸಬ್ ಬೀಸ್ ನಂಬರ್ ನಟ್ಟು ಅದಾಮತ್ರಿಗ ಏನು ಜೆಸಿ ಬೋಳ ಅರಿಮತ್ ಇಂದಿಯ ಗೊತ್ತಾಗ ಬೇರ್ವೆಗೆ ಮಿದಿ ಪೆನಲ್ಟಿ ಅದಿಮಾಲ್ ಅರಿಮತಿ ಬೋಳ ಬೇರ್ವೆ ಕೋಣಗ ದಂಡಿ ಆಸ್ಪತ್ರೆ ಕ್ಯಾರಿ ಇತನು ಮೆಕ್ಸಿಕೋ ಸಬ್ಬೀಸ್ ನಂಬರ್ ಕುಂತ್ರಿಯ ಕುಸಾ ಗುಳಿಗೆ ಏನೇ ರೀಂದು ಕಾರು ದಕ್ಕಾಸಿ ಈ ಸಬ್ಬೀಸ್ ನಂಬರ್ ಯುಟಿಲೈಸ್ ಮುಜಕಿ ಬೋಳ ಹಿಫೆನ್ ದಾಳ ಮುತ್ತರೇಗ ಮುಫಾರು ಮೆಕ್ಸಿಕೋ ಕುಂತ್ರಿ ಹಾಕುಳಿ ಕುಸಾ ಗುಳಿಗೆ ರೀಂದು ಕಾಡ್ ಲಕ್ಕ ಜಿಹಮ ದೀಫ್ ಮೋತಿ ಅದೆಮ್ಮೆ ಸೌತ್ ಆಫ್ರಿಕಾ ಅಲ್ಲಿಬಿಡಿ ವರ ರಂಗಳು ಪುರುಸತ್ತೆ ಕುರ್ತಾನ್ ಕೊಳೆ ಬಾರ್ವಿ ಅನ್ನೋ ದಣ್ಣವಾಣಿ ಏನೇ ದಿಂ ಬೋಳ ಕೀಪರು ಕೀಪರ ಬೋಳ ಹಿಫೇ ಗೊತ್ತೆ ಮಾನ ರಂಗಳ ಕಣ್ಣು ಅನ್ಬದೇಸ್ ಕೊಂಡಿಯೇ ಏನು ಪಂಚಕೊಲ್ಲಿ ಬೋಳ ಏರಿಯಾ ಬೇರು ದೆಂಕುಡಿಯ ಫೋನ್ವಾರಿ ಮೆಸಿಕೋ ಕುಂತ್ರಿ ಹಾಕಿ ಮೆಕ್ಸಿಕೋ ಪೆನಲ್ಟಿ ಏರಿಯಾ ಕಣ ದಿಮಾವ ಗೊತ್ತ ಅರಿಮತಿ ರೋಗ ಮೆತ್ರೆ ಅವರು ಮಾಬಡೇಸ್ ಅರಿಮತಿ ಅರಿಮತಿಗೆ ಬಾಬ್ ಬಾಫ್ ಕುಡಿಯ ಫೋನ್ವಾರಿ ಅರಿಮತಿ ರೋಗ ಕ್ಯಾರಿಗೆ ಬಾಬ್ ಬಾಫ್ ಸೌತ್ ಆಫ್ರಿಕಾ ಕುರಿಯ ಫೋನ್ವಾಲ್ದಾರ ಮೆಕ್ಸಿಕೋ ಪೆನಲ್ಟೇರಿಯಾ ತೆರೆಗ ಫಸ್ಟ್ ಕುಂತ್ರಿ ಫ್ರೆಂಡ್ ನಮ್ಮ ರೋಗತ್ತು ಅದಾಗಮೆ ಮೀ ಕಮೆಂಟ್ರಿ ತಿಬೇ ಫೋನ್ ಮೆಚ್ ಹಿಂಗ ಬಂದಾಗ ಕಮೆಂಟ್ರಿ ಮೇ ಗೆನಸ್ತೇನೆ ಸ್ಕ್ರೀನು ಬಲ್ಯಾಂಕ್ ಟಿವಿ ಬಲ್ಯಾಂಕ್ ವಾತಿ ಬೈ ಫಹರ್ ಬೈ ಫರ್ ಆನ ಮೇಲೆ ಬೋಳ ಅನ್ನ ದಿಮಾನು ಹೆಂಗೆ ದಿಮಾ ಕ್ಯಾಮರಾ ಹೆಂಗೆ ತನಕ ಫೋನ್ ಮಿಸ್ ಆಗ ಆಡಿಯನ್ಸ್ ನೋಡ ಸಪೋರ್ಟರ್ನ ಫೋಕಸ್ ಕಾಫಿ ಆಗ ಮೇಲೆ ದಾವತ್ ನಗಾದಿ ಬೋಳ ಪ್ಲಾನೆಟೇರಿಯಾದೇನೆ ದಿಫಾರ್ ಮೆಕ್ಸಿಕೋ ಕುಂತ್ರಿ ದಿಫಾ ಕುರು ಬೋಳ ಅನಿಕ ಸತ್ಲ ಸೌತ್ ಆಫ್ರಿಕಾ ಕುಂತ್ರಿ ಹಮ್ಮಿದ ಅತ್ಲ ಪ್ಲಾನೆಟೇರಿಯಾ ನಗಾದೆ ಜೀ ಬೋಳ ಪ್ಲಾನೆಟೇ ರಂಗು ಕ್ಯಾರಿ ಮಿಫಾರ್ಸ್ ಮೆಕ್ಸಿಕೋ ಕುಂತ್ರಿ ದಿಫಾ ಕುರು ಬೋಳ ಏರಿಯಾ ಬೇರೆ ಅತ್ಲ ಕುರಿ ಎಂಬಿದನಿ ಮೆಕ್ಸಿಕೋ ಕುಂತ್ರಿ ಕುರುಮತಿರು ಆಫ್ರಿಕಾ ಕುಂತ್ರಿ ಬ್ಯಾಕ್ ಫಾತ ದಿಂಬೋಳ ದೇಗೊತ್ತಾಗ ಪ್ಲಾನೆಟೇರಿಯಾ ಬೇರೆ ಜಿಫ್ ಗೋಲ್ಗೆ ಅರಿಮತಿ ದೇಗೊತ್ತಾಗ ಮೆಕ್ಸಿಕೋ ಕುಂತ್ರಿಯ ಫೋನ್ವಾದ ಬೋಳ ಸೌತ್ ಆಫ್ರಿಕಾ ಕುಂತ್ರಿ ಜಿಹ ಬೇರು ಸಬ್ಬಿಸ್ ಮೇಟ್ ಕುಳೈಫ್ ಫುರ್ತಮ ಹಾಫಂಗ್ ಎಂಗೇರು ಮಿಬಾರತ್ಗೆ ಫುರ್ತಮ ಲಂಡು ಮೆಕ್ಸಿಕೋ ಜಾಫಣಿ ಮಿ ಹಾಫ್ಗೆ ಅವ್ವನ ಮಿಡುತ್ತಿರೇಗ ಲೀರ ಅದು ಮಿಹಾರ ಸೆಂಬೋ ಕೂಡ ಒಪ್ಕೊಳ್ಳದ್ದೇ ಮತ್ತು ಇವತ್ತು ವಾಟರ್ ಬ್ರೇಕ್ ಒಪ್ಕೊಳ್ಳದ್ದೇ ಮಾಡಿ ಅದು ಮಿಬಾರ ಅಥವಾ ಕುಳೆ ಮೆಚ್ಚ ತೀನ್ ಗೌಮಗೆ ಕುಳೆ ಗೊತ್ತ ಹಮ ಜೀವನಿ ಕುಳಿ ದಂಡವ ಅಲ್ಲಿ ಹಿಂಗೆ ಯು ಎಸ್ ಎ ಕೆನಡಾ ಅದು ಮೆಕ್ಸಿಕೋಗ ಮಿಹಾರ ವಾಟರ್ ಬ್ರೇಕ್ ಕೂಡ ಮಾಡಿಕೊಳ್ಳ ಮೆತ್ತಿ ಬಿ ಮೀ ಮೆಚ್ಚುಗೆ ಮಿ ಹಿಸಾಬದ್ದೇರುವ ದೇ ರೀಂದು ಕಾಡು ವಣಿ ಫೆನಿಫ ದೆ ಟೀಮ ಆಫ್ರಿಕಾಗೆ ಸೌತ್ ಆಫ್ರಿಕಾಗೆ ಮೊಕೆಲಿನಾಸ್ ವಾಣಿ ದಕ್ಕ ಅದು ಗಿಲೆಟ್ರಿಯಸ್ ವಾಣಿ ದಕ್ಕ ಕಾಡ ರೀಂದು ಕಾಡು ದೆ ಕೋಣರ್ ವಣಿ ಲೀಫ ದೆ ಕೋಣರ್ಸ್ ಲೀಫ ವಣಿ ಮೆಕ್ಸಿಕೋಯ ಮೆಚಬ್ಬಲಾರು ಮಾ ಫಾಸ್ಟ್ ಮಾ ಫೋರಿಗದ ಮೆಚ್ಚಕ್ಕೆ ಅದನ್ನು ಕಣ್ಣೆ ವಿಧಾನ ಮೀ ಹಮ ಮುಬಾರತ್ಗೆ ಫುರ್ತ ಮೆಚವ್ವಾತಿ ದೆ ಟೀಮ್ ಸ್ತಿಬೇಣಿ ಅದಿವರಂಗ್ ಹಾಕೋ ಹೆಂಕಮ್ ವಿಧಾನ ಮೀ ಮಾ ಬುಡ ನುರಕ್ಕಾತ್ರಿ ಹಮತಗ ವಿಸ್ ದೆ ಟೀಮ್ ಕೊಂಗ್ ಫೆದ್ದಿ ಫೆಸ್ ನುವೆ ಅದಿ ಮಿ ಹಾತನ ದೇರು ಕುಳುಮಬ್ಬಲಾರು ಸಳೋನ್ ದಣ್ಣವಾಣಿ ಮಾ ಬುಡ ತಫಾತ್ ಕುಳುಮೆ ඉවස්ටීමක ෆිනිෆෙන දාදි හැම කොළුම ගුත අලුමන අදි ෆෙනිගෙන් දනි දෙටිම කොළුම බලලාරවස් අද මිහාර කුණි සාලුන් දන්නේ අලුම ටීවී බලෙන් මේ තිබේ ෆුන මි මැච් වෙන මන්ද මිගස මිහාර අලුම ෆෙන්නනි රිප්ලේ තක බයි සපෝටරුන්ගේ හරකයක් තක අදි හැම කොළුම් තරිය කෝච් බෙන්ච ගොස් ම කුරා කොට එක කන්දත්ත අලුම මෙහෙම උත් ෆෙනිගෙන් මිදනි වෝටර් බ්‍රේක් එක මිතිබී ෆන් සර්විස් මේට මිහාර වන් විහිංගා ෆෝර් ද මහාෆුන් එක සුමකම් කුරීගේ මොති මෙක්සිකෝ මෙක්සිකෝ ලැටි ජාෆනි මිහාෆ්ගේ අවවන මෙතරේග ටිමුගේ ලීරා ඒ ජස් නම්බර් හයි පුදරගේ දිගු වෝටර් බ්‍රේක් එක අනුන් දන්නේ නැවෙනි අදිවෙස් සම ෆෙම්බෝ කුලන්තරි මෙතිවි බෙන්ච් කාර්ගේ මට කොල්ලාගේ කෝචුගේ බයින් එල්සාත ලෙසබදේ මේ ගවතු කොළග මිහාර ෆෙම්බෝලයන් කුළුම්බුග බෑර් වනි කුළුම් ෆස දෙටීමස් දන්න ගරාසි කුළුම් ෆස දෙටීමස් මිහාර තයියාර වෙලෑම් මෙතිබි කීපරු මෙක්සිකෝ කීපර් බෝල ගෙනස් ගෝල් ඒරියාගේ කණ කෑරිය වට්ටාදි කුඩිය ෆොරවාද මිදනි මෙක්සිකෝ කුන්තරිය ගෝල් ඒරියා කණ බෝල කීපර් ගෝල් ඒරියාගේ මෙදුග හොරි කීපර් මිදස්සයි කීපර් කුඩිය ෆොරවාද බෝල මෙදුරන් හොරස් වගාසි අප්‍රිකා හාෆ් තරෙන් සෙන්සකල් දිමාලු මෙතර ෆෙනිජෝ මේ කුරින් අප්‍රිකා කුන්තරින් දිෆා කො කුඩිය ෆොරවාද බෝල බෑක් වල ෆාතු මත ලෑගෙන මෙදුරන් හොරස් කො මෙක්සිකෝ හාෆ් තරේ හා නම්බර් ෆතන් වල ෆාත මෙදුරන් කරේ බෑක් වල ෆාත එමුගේ හාෆ් තරේ හුරු කුන්තරේ කේන මාර්කස් මෝල එක ෆාත ජීලා කුරිය ජීලා ෆාත එබුල මෙතර හුරු කුන්තරිය මෙදිනි එන බෝල තැන් කුරිය කල් සම්බර් කොස් මෙදිනි විහි නම්බර් ආරි නවර නම්බර් ආරි මතින් දින් බෝල අනිකස් තන් වල ෆාතු එතරේ හාෆ් කේ මෙදින් හයි සාබ් කො සවුත් අප්‍රිකා කුන්තරිය එන ඩීරි අබේරෙන් පෙනල්ටි අබේරෙන් කොර කීපර් අනිකස් කීපර් වරගින බේරෙන් කො හුන තාල මල් ෆෙන සාද නම්බර් මෙදිනි හුරස් කො මෙක්සිකෝ හාෆ් තරේ කුරිය ෆොන බෝල පෙනල්ටි රැකාර කුන්තරිය මෙක්සිකෝ කුන්තරිය දිෆා කුරි දිෆා කො බොලුන් ෆාත ජස්සාලි බෝල අරිමති අත්ලා අනිකස් මෙක්සිකෝ කුන්තරිය අත්ලා තංගල ෆාත සෙන්ස ගදුන අරිමති මෙදිනි ආකාර හුරි සාද නම්බර් එන කුරිය මඩමන කාරිය කුන්තරිය ජස්සාලි හතර නම්බර් එන බෑග් වල ෆාත මාමඩ් ෆාත සෙන්ස ගද කොලා දිමාල හුරි කුන්තරිය මෙදිනි සවුත් අප්‍රිකා හාෆ් තරෙන් මෙදිනි හුරස් කො මෙක්සිකෝ හාෆ් තරෙන් දිම් බෝල විහි නම්බර් ලා මෙදිනි ආකාරි ඒ අරිමති තංගල එතර හුරි කුන්තරිය දිමාල මෙක්සිකෝ කුන්තරිය අත්ලා ගේ සෙන්ස ගද කුරිය මෙ වන්නනි කාරිය කුන්තරන්ට අරිමති හුරි කුන්තරිය ගදී අරිමති අනෙෆල තනමති අමර හුස් කො කුන්තරිය දි පෙනල්ටි ගද දිමාල හුරි සෝ නම්බර් බෝ කොන්ට්‍රා කොලා තංගල ෆාත වන කැස් අරිමති රෝගා වරක් කාරි උඩ මෙක්සිකෝ එහෙන් කුන්තරිය කියන කුරිය දිම් බෝල පෙනල්ටි කණ කාරි කණ දිමාලු අරිමති රෝගා වරක් කාරි හුරි කුන්තරිය කියන කැස් ෆාතුන් දීවි මෙදායි සබුරු කුන්තරිය එක එන කාරිය කුන්තරිය ජස්සාලි එන බෑක් වල ෆාත මෙදර හුරස් කො සෙන්ස ගද කාරි ෆෙන්ඩ් ජෝන බෝල මෙක්සිකෝ කුන්තරිය මෝ ආෆ්ටර් ඇට්ලා බෑක් වල ෆාත කීපර දේර සවුත් අප්‍රිකා කුන්තරිය කුස එරි එන මෙසෙන් එන උදි කීපර දිෆා කොෆන කැස් පෙනල්ටි ඒරියා කාරි හුරි කුන්තරිය දින්න ෆස්ට් නම්බර් එන බෝල ඇට්ලාගේ කුරියෙන් සෙන්ස ගද දිමා අරිමති රෝගා කාරි මෙදර රෝගා කාරි බෝල එසන් කුරිය ජීලා මරු ජීලා තංගල ෆාත මෙක්සිකෝ ආෆ්ටර් එන කාරි හුරි සෙන්ස ගද දිමා මෙදර රෝගා කාරි හෙන් කුන්තරිය ක අද බෝල් පොසිෂන් වල කුළුම බෑදර ෆන්සස් 100% මෙක්සිකෝ මොකනේ 30% කුලෙම මෙදන සවුත් අප්‍රිකා ලීසන බෝල ටච් අල්වන් මෙදන කුලෙම දාන පෙනල්ටි දෙතරෙම මෙක්සිකෝ කුලුත්‍රේ කුලේ ෆොන බල කුලම දුරේ අප්‍රිකා කුලුත්‍රේ ගා ජීව එන දිෆා කොෆේරි අබේරු බෝල දැන් කුරිය විහි නම්බර මෙන්න ඇස් දිෆා කොයන කුරිය ෆොන බල මෙදන හුරස් වගේ මියයි මිෆාරස් මා බාරම් මිදා දෙවනි පෙනල්ටි දෙය කැරි ෆොල ෆෑ බෝල ඒරි අබේර කීපර් නෙක මෙක්සිකෝ කීපර් එන කාර හුරි කුලුත්‍රේ ජස්සාලි බෝල තලා කුරිය මෙක්සිකෝ කුණු ෆරයක සෞත් අප්‍රිකා කුණුතරින් බෑක් වල ෆාත පෙනල්ටි ඒරියා රෝකාරි පුරි කුණුතරේ නේ ගෝල් දෙර ඇතරින් කීපර මිදිනි කීපර් එක ගැස් පෙනල්ටි ඒරියා තැයි මතරි කුණුතර ගැන කස් ගෝල් දෙර ඇතරින් මේ ගෝල් දෙර මෙදා සබෝරි කීපර් දිෆා කො මත මතින් මිෆාර් කුරිය ෆොන වල බල මෙදර මුහුණ ෆෑස් මෙක්සිකෝ හාෆ් මෙදින් හයි සබරි මතින් ෆස්ට් නම්බර් බලුන් කුරියෙන් එන හා නම්බර් දින් බෝල සෙන්ස ගල් කරින් අත්ලෑගේ මෙදර කාරි ජිලා සෙන්ස ගල් හුරස්කෝ මෙදර ගවර කාරි ෆන නම්බර් මෙක්සිකෝ හාෆ් තරේගේ මොරණි මෙක්සිකෝ කුණුතරින් නැත්තම් කොලේ මෙතරේ කුරි ෆස්ට් නැතින් නම්බර් එන අරිමත් ඉදින් බෝල ඇත්ලයි මෙක්සිකෝ කුණු ත්‍රිය මඩමඩ කුරිය දෙවෙත මැසේ කුරණි කුරි කුරි මත උරි තේස නම්බර් කුරිය ෆොන බල මෙතරම හොරස්කෝ සෙන්සර් කල් දමාදු ඇත්ලස් සවුත් ඇෆ්‍රිකා කුණු ත්‍රිය නම් හාෆ් ත්‍රිය බෑ කොල ෆාත ඒරි ඇතරෙන් කීපර වර බොඩ කීපර වර ගින ෆාත කුලේ තමන් ෆ්‍රෙන් කීපර ගේ කැප්ටන් සවුත් ඇෆ්‍රිකා කීපර කීපර් බොල කොන්ට්‍රෝල් කර බොල මනමන කුරිය ජස්සහ ඩියරි අබේරු අරිමත් ඉවරි කුණු ත්‍රි එක දීෆ එන බොලේ ෆෑන් කුරක අරිය ජීලා ෆ්‍රෙන්ච කල් දිමාරු කුණු ත්‍රි එන ෆර්මති කුරිය දින් බොල මෙතුක කෑරි සවුත් මෙතන මෙක්සිකෝ ෆන්සස් නම්බර් බොල ඇට්ලා බෑක් ල ෆාත ඒරි ඇතරෙන් කීපර් 30 මිනිට් කුලේ ෆ මිහාර මොති ෆුර්තමාෆ එකසිනොක මෙක්සිකෝ මොති කුරිය Mexico kulunterin kuria fon wal bol medru horasfe gen asen sa kalkula di malum medu teren kala gotak hori South Africa kulunterin bol atlaf namar number en medru vihina bar en teren number sen sa kalterin ne sen sa kalberun di hori kulunterin ekavis number en kuria di bol medru kari kuria fon nan difan ke South Africa kulunterin atlaf en back of fat di bol anikas kuria hatar number en back of fat ekavis number South Africa half sen sa kal kari mori sen sa kalkula di mal hori tangul arimati hori kulunterin gen back of fat di area kari berenik mori keeper keeper arimati ha medin ha samu medin South Africa half තරේ ජස් නම්බර් උසාදේ එන බෝලේ ෆැන් කුරිය ඩවුන් අනිකස් බෑලා ෆාතුම් අරිමයි කුරිය කුලයක මොනේ තන යාලමන කරන නොපෙනේ කීපර්ස් මෙරි මෙදුතරේ සවුත් ඇෆ්‍රිකා කීපර් මෙ මහා මෙදුතරේ නික කුරියන් අරිමතින් දින් බෝල ඇට්ලැන්ග් කුරිය ජීලා මතමැති කුරිය ෆොන වල බෝල ෆර් පෙනල්ටි එක කාරි කුරිය හනම්බර් බෝල කොන්ට්‍රෝල් කරන්නේ හුස්කම් මෙරි කුරිය කාරිය බෝල කොන්ට්‍රෝල් නට්ටුවා කුරිය ෆොන වල බෝල කෝනර කප් බේර් වගෙන් එදී ඔෆ්සයිඩ් කොම් මිදෙක්කි නිසා සවුත් ඇෆ්‍රිකාගේ කුලුන්තරිය එන කොරි මොබිඩා එන මෙ ඔෆ්සයිඩ් කම ලයින්ස් මන් දෙක රෙෆරි කරේ ෆ්‍රොම් බෙලා ෆුර්තමා ෆුන් තිරිස් දෙමිනට් කුලේ ෆ මෙහාර මොටි කුරි මොටි මෙක්සිකෝ එන්න මිසුලන කුරි මෙක්සිකෝ නඩ ජහන මිහාස් ගේ අවවර මිනිත් තරේ ජස් නම්බර් 6 ලීරා කීපර් කුරිය ෆොනවාලෙන් ඔෆ්සයිඩ් ඉසම් පෙනල්ටි එරියාගේ රෝ කැරි අරිමති බාවා කුරිය ෆොනවාලි බෝල මෙතන හොරස්වක අරිමති සෙන්සර් කල් දිමාල් අරිමති රෝගා කැරි මෙක්සිකෝ කුරුන්තරලා බෑක් වල ෆාත එමු හාෆ් ත්‍රිය බදලා සෙන්සර් කල් දිමාල් අරිමති රෝගා කැරි කුරුන්තරි එක එන මේ දින හාෆ් ගේ මෙදාස බල ඉතරේ කුරුන්තරියයි මෙක්සිකෝ හාෆ් ත්‍රි බෝල් තාන කැස් කුරිය අරිමති රෝගා වර කැරි කුරුන්තරි එක දීෆ එන කාරෙන් අප්‍රිකා කුරුන්තරි අන්ට බෑක් වල ෆාත එන හරි කැස මෙදාස බල කුරුන්තරි එක එරියා ත්‍රි කීපර් මෙදින දෙටීම වෙස් ෆුදේරක ෆහත මත කීපර් කුලතරම නැනේ keeper kuriya fonal bola armati huri mexico kontriya control nogen gos en faga jif de gota bos bear we have ke megavre penalty area carry africa gello eldi hatar number sensa kadmal en sensa ko huras ko an fara tar medi sad number divi mexico half tare en back wala fahata tangol fahata medra kar sensa ko thoro ekal samay na kuriya dimbol hatar number tab medavre penalty carry huri south africa kuriya bola control ko kuriya tira vadan de kuriya control coffee area ge ari macha jila farma de ronga kar kuriya dimbol abada bar we number dimbol modu dimbol බෝල් දිගේ කොට කොස අරිමත් ඉන්නේ බර රංගල ෆුර්සට දෙමස් ලිබිගෙන් එදී සවුත් ඇෆ්‍රිකායි ඩිෆෙන් එල්ලෝ මෙක්සිකෝ එල්ලෝ ආෆ්ක මෙදවර පෙනල්ටි එක කනාදි මාවත අරිමත් එල්ලන් ගොස් නේරි මෙක්සිකෝ තේවිස් නැත් එනෙල්ලි බෝල Afke medore metro akari contra con la curia di bola attack medere mezzo contro medore ancora su senza colla di magia armati ha medaz un falso number di South Africa half train are fara tara metti abar solo number di bola mettere una bada Africa contro metti che fa bola di fa con i penalty di malo armati in vero poi Nanta che bar bella algun mena me Nanta finer var hunda ko kala ko astu ko me Nanta algun mena rangala ඒ කියම්වා ගොතකන් වෙස් නොකියන හැම බයින් හිවනේ බයින් නන්ත ප්‍රනෝස් කුලම්බා ගොතානුන් බදානකම් දැ පුරේ හොල් මෙත්‍රකස් කීයතනුනේ මෙමෙචකස් අධි කීයත තංගුල උදෝක මේ නන්ත හුන්නනි ආසෙකෝ ඒගේ මේ එක්සෙන්ට් ඇච්චි අනුමන ගෝසේ ජීම් මොබෑවන ගුලුමකතරෙන් ගෝල් දෙරිය ඇතරේ නගාදින් බෝල මිෆාරෝ මෙක්සිකෝ කුණුතරින් කුරිෆන ගෝල් දෙරෙන් කීපර් වෙට්ටි ගහ බෝල ඇත්ලස් මෙක්සිකෝගේ කීපර් කි අරමුණ මේ මෙක්සිකෝ කොමස් ඒ කීපර් අරමුණ මේ මිලේ ආරා මෙහෙරිගේ කීපර් නෝ ඒ කීපර් මෙ හැම කෙනෙක් මේ ගෙන්නනි අරමුණ මේ වෙන හැම මුබාරාතන් එකනි අරමුණ මේ ෆ්‍රෙන්ඩ් මේ ගෙන්නේ අදාලම මොල්මත් ලීෆෙකු තුගයි ජර්සි නම්බර් 13 කුල කීපර් හෙන්න මේ වතරා මෙහෙරිගේ කීපර් නෝ කුළුමුතරේ මෙක්සිකෝ ලීෆෙන් එල්ලු මෙක්සිකෝ හාප් මෙතයි සාබු දෙවෙන් එල්ලු elli bol elli kulunturiya gena balaf anikas diariya ge arimati fali badal kolla hamidine arimati has me den has bol fe manon falara number kulunturiya kuriyam yennani manon kuriye jella medruga carriers back ola fahatan gena sam medasa jella dif medruga kulunturi gena ha number ena bolse manon kuriye sensa kar carrying arimati jella mexico en kulunturi ke mexico half tre medruga carrying arimati din bola atlan kuriyam medani tangole netren difi Nimbora senza cadere metro Macari, Atlanta Cas Mexico contro Amedini Fahata, senza calcari, colati ma con contro Rica. Arrivati in Dimola Curia. Allora Faha con le Kamaki mi mechuga. Mi Mbola libera Curia Arandi Mugo Badaluga. De team mi sono una Faha. Curia Arandi Mugo Badaluga Tancole. Fahata Kula Kula Marumadu, then Anangan Danoia by far Roman Bonavan by Mimuran. Moro Fotima then Bora. Hifatta and Kule Kurumaki Ekal Kurma Argoda Faha Kureveni. But the Mabara Kumme Benwag and Larujakama, Telegan and Bora Kuria, lagging Kule Kalkum, the team with Salomon Mabra Kanofene. Hennemis Matufare, Bora Kuria, Lang Kule, Denis Ginafar, Midena, Kuria, Devamota, Sarmata, only Fata Digan Kuret, Fenakumutra, South Africa country, Medrakas Fata, Midimakola Fata. Senza Catare Hurkuntri, Senza Gadmal Beru Hurkuntri, Medrakari, and Armatin Divi, Armatinoga, Vara Category, South Africa, Vihinambram, Mexico, half three and a half, Medavuranka, Senza Gadan, Fahatun Dimola, Fali Badoko, Dani, Fali Medini, Sada, Nambara, South Africa, Sada, Nambara, Medra, Penetra, Penetra, Gadan, Jebra, Penetra, Penetra, South Africa, Kuntri, Abolum, Kurifuna, Bola, Golderia, Hurasco, Diego, Armatin Bera. E cosa rangolo by Fursat, the team Fursat, South Africa, Libij, Mexico, Sting, Hatra, Timber Fursat. The team first ever began engaging. Then, first time, the Bombola and Bolon Korea for Novali. Kurum Fashani, because I'm a defender, he replayed. Kurum Fashani, Mexico, Kurum Tria, South Africa, Sensa Kaldiman Bola Contra, Kurum Tria Bola, Bear Vienna, Africa Gello, Fahata Sensa Kaldan, Terra number, and Sensa Kaldan, Huraskan, Farat, and Dimbola, Lag, Midden, South Africa, Sad number, Medron, Huraskan, Korea, Dimbola, Fahata, and Kajila, Anika, and Fahata, Mikola, Africa, half, and Sensa Kaldan, Medron, Karen, Kuntria, and Sensa Kaldan, Navarra, and Medron, Huraskan, Div, Armatin, Penetra, Dimbola, Kuntria, Dimbola, Mexico, half, and Bolo, Mexico, Kuntria, and the area, Terry Keeper. Tiris Hamminet Mihar Moti, Furtam, half, and Kuleifa, Avanamit, Tereji, Ladaki, Kesumako, Mexico, Moti, Kuriga, Mexico, Laruja, Fani. Hanambar Lira Kulumutre, Mexico Country, Abedin Hansabon at Laf, Arimati Huref, and Afrat, Arimatin Tavis, number Country and Midri, and Borbad, Hamadon Tangle, Kaja, Galardo, Laf, half Hato, Tim Gahim Country, Dimbal Half, Medas, every country, Madaman Kurias, and Sakal Kari, who country of the Unnumber, and number Bolif, and Midro Kari, Gila, Arimati Roka, Mexico, half three, and Sakadiman, and Country. And Fahatun half game, Medasa Burkuntri, Dimbola Contraco, Hamajasal, and Midanoi, Alam the Noi, Bola, Hifa, Mabota, Kurian, Arandam, Benuvi, and Kul, and Arimati, Kula, Fata Kula, Keeper, Diva, Keeper, Kuru, Penetrate, Kota, Ekal, Kotaka, Amen, Miharmi Fendani, Hanamber, Landuji, Hanamber, Lira,

0: Exato.
1: ਸਵਾਬ ਦੀ
0: ਗਿਣ ਲੈਣੇ ਕੰਮ
1: ਨੂੰ ਗੱਲ ਹੀਗਾ ਕੋਈ ਰਿੰਗ ਆਫ ਨੂੰ ਕੁੱਲਾ ਮੀ ਹੈ ਸਵਾਬ ਮਗਾ ਉਸ ਤੋਂ ਕੋਲ ਮਦਵਾਨ ਗਿਆ
0: ਆਦਮੀ ਕੋ ਤਾਂ ਨਿਕੇ ਸੀ ਤੇਰੇ ਹੁਣ ਤੇਰੇ ਕੋਲ ਬੈਫੇ ਅਸਲਾਮ ਅਲੈਕੁਮ
2: ਵਾਲੇਕੁਮ ਸਲਾਮ
0: ਉਸੇ
2: ਦਬਰਾ
0: ਕਿਹਨੇ ਤੋ
2: ਰਾਂਗਾ ਵੇ ਰਾਲ ਕਰ ਲਿਆ
0: ਹਾਂ ਦੇਖੋ ਬਾਕੀ ਆ ਸਭ ਕੋ ਤਾਲ ਕੋ ਮੈਂ ਨਾ ਮੈਂ ਬਦਲ ਵੀ
2: ਇਸ ਦੁੰਗੇ ਤਾਂ
0: ਨਾ ਨਾ ਮਤਲਬ ਮੀ ਮੁਲੀ ਰਾਜ್ਯ ਵਿਸਾਰ ਕੁਰਾਵਾਹ ਕੁਰਿਆ ਬੈਫਨ ਸੀ ਦਾਲੋਂ ਤੇ ਕੋਲ ਕਿ
2: ਵਿਸਾਰ ਹਾਂ
0: ਬਦਲੋ
2: ai deita bandanya kakuma tiga to nuasta akulum bela deita nere gaganaka deulum butta ame nere kinto indan jani yeswa
0: mat kolu ingato jo
3: adane eswa de annani alondo hitun sajida kura wagutu bay beflonge bayin habda ngedo ewa ke kanne nge tishare
2: kura dabba dabba sajida kura gotan
3: ad mer ਆਮ ਹਾਲਤ ਅੱਗਾ ਹਜ਼ੂਰ ਵੇਰੇ ਨੋਂਬੇ ਆਮ ਸਜਿਦਾ ਕੁਰਾਰੋ ਹੈ ਗੁਣਵਣੁਗੇ ਮਥੀਗਾ ਸਜਿਦਾ ਕੁਰਮਾ ਬਣੇ ਅਮੁਰ ਕੁਰਬਾਫ ਅਹਿਮੇ ਮੈਂ ਹੈ ਗੁਣਵ ਨੰਗਲ ਜਸੰਜਨਕ ਗੋਂਡੀ ਗਏ ਤੇ ਨਮਾਦ ਕੁਰਾ ਮੀਹਾ ਇਹਨੇ ਕ ਹੈ ਗੁਣਵਣ ਨੋ ਜਹਿਨ ਕਕੁਦਨ ਨੂੰ ਜਹਿਨ ਦਿਆਤੀ ਦੇ ਨੂੰ ਜਹਿਨ ਨਿਕੁਰੀ ਨੇਫਤ ਨੂੰ ਜਹਿਨ ਮੂਨ ਗੁਣਵਣ ਅਹਿਮੇ ਮਾ ਦੇਨ ਮਿਯੋਤੀ ರುಕು ತಿರುವಿಲಾವರ್ ಬೊಡ ಸಜಿದೆ ತಿರಿವೆಲು ಯಾಕುಗ ದೇಯಂಗ್ ಒಳಂಬೊಷೆ ಗೊತ್ತ ಬೇರನ್ನೆರೆ ಸಜಿದಾಗ ಬಿಮ್ಮತಿಗ ಹೆಗ್ಗುಣವನ್ ಜಸ್ಸಾಗುತ್ತ ಇಶಾರಕ್ಕೋ ಹೆದುಮಕಿ ಬೈ ಬೇಫಳು ಅಮಿಲ್ಯ ಕುರವಾಕ ದೀನಿ ಗೊತ್ತಂಗ ಕುರುಮಕ ಎವ್ವೆ ಶೀರ್ಷಾದನ್ನ ಅದೇ ಸಜಿದಾಗ ಉಜುರುವರಿನ್ ಸಜಿದ ಫುರಿಹಮ ಕುರುಮ ಕುರಂಜಿ ಹೇವಸ್ ಕಮ್ಮೆನ್ನು
2: ಬದೇನ್ ಏದೆನ್ ವರಂ ಅಲಾಗನ ಕಾ ಕಂ ಗೊತೆ ವಿಮಾ ದೋ ದೆನ್ ಏವಾ ಕಮೆ ಅಹಾಜಿ
0: ಕುಳು ಫಿಲ್ ವಾಲ ಬಂದೆ ತೋ ಅದ ಕೋತ ದೆನ್ ಮೈ ಸವಾಲ ಕಿ
2: ದೆನ್ ಮೈ ಸವಾಲ ಕಿ ಮಿಹಾರೋ ಫಾತಿಹಾ ಸೂರತು ಗ ಆಯ ಇಬಿಫಿದಿ ಇಹಿತೋ ಇನ್ನನಿ ಇಹುತೋ ಇನ್ನನಿ
0: ಇಹುತಿ ನಸಿರಾತೋ
2: ಲಬ್ಬ
1: ಹಾಗ ಉನ್ನಾನಿ ಸುಕು
2: ವಾಹಕೆ ಮುದಿಮಕು ಹಮ ಬುನೆಸಿ ಹಮದೋ ಮಿಸ್ಕಿತುಗ ಮೀಹುಂಕಾರೀಗ ಇಹಿ ಕಿಯಾಸೆ ಇಹಿ
1: ಏಯ್ ಮೋದುಗಳು ಹೆಚ್ಚಿನಂತ
2: ಡಬ್ಬ ಹಮ ಕಿಯಾ ನಮಾದುಗ ಹಮ ಕಿಯಾ ಇರುಗ ಅಡು ಅಹಂ ಹುಣ್ಣ ಮೀಹಾಯಂ ಹಮ ಉಡಗುವ ಗೊತ್ತ
1: ಅಳಗುಂಡು ಮೇ ನುದನ್ನ ಎವ್ವಿಸ್ ಗಿರಾತೆಗ್ಗಾವಿಸ್
2: ಮಜಬೂರ್ ನಮೆನ್ನು ಗುಣಾನ ಮಜಬೂರ್ ಕೊಪ್ಪಿ ಏನ ಕಾರಿಗ ಮಿಸ್ಕಿಟು ಬಂಗಿ ಗುವಂಗುಳೆ ಕುಜ್ಜ ಕುಜ್ಜ ಹೆಂಗ್ ಕಿಂಬಡಿ ಮಾರ ಸ್ವಾದ ಕೂರಿ ಕೀವಗೆ ತಿಂತಿಕ್ಕೆ
1: ಇಂಡಿಯಾ ಚಾಪೆ ಗೇಸ್ ಪಾಕಿಸ್ತಾನ ಚಾಪೆ ಗೇಸ್ ಸೌದಿ ಚಾಪೆ ಇಹಿ ದಿನ
0: ಮಿಸಾಲಿಗೆ ಮಿಸಾಲ ನಮಾದುಗ ಮಿಸಾಲ ಕುರುವಾಂಕಿ ಅಕುರು එහෙන් අකුරක ෆිලි එහෙන් ෆියක බදව වගත කියෝ මේක කකමි
3: තත් වර මෙම් සුවඳින තදලොන්ඩ වහින්හෙක් ගනමෙන් නෙ දන්නවා නංගේ දලොන්ඩ හම මිදතරේ මාදේක මිස්කිත කරන මාදේ රෝගහම මේ අදි ඇයි බාර කියවා නමාද විස්නු මෙන්දුරු නමත් එංගත හැමම ඉවැනි තක්බීර තකන අල්ලාහ් අක්බර් සමි අල්ලාහ් ලිමන් හම්ද අල්ලාහ් අක්බර් මේක දෙකම ෆා කොල්ලෙන් මන අක්බර් අලොන් මන වර ෆසෙන් කී දිවෙහින් නකි අරබි අකුරු අංගෙන් කියම් බයි බරු අකුරු මිසක් බෝද දෙම් ලාම ලෝදු කියාපන දිවෙ එක අක්බර් කියා කොඳු ගන එක මේති මහරජු කුරි කුරි නුඟස් අක්බර වෙගෙන් දෙබ අක්බර කියායන් ඊවේ බදෙන් අද එවර බොඩ දෙම්මක රුගේ ඇති ෆාන් කුර ෆදෙන් අල්ලාහ් අක්බර් කියා රුගමි අර බවග කොම්මෙ සුක් ෆියක නෙමුනස් නිම්මාලා රුග වගුෆ් කුර සුකුම් මිජේ එංගේ දෝ එම අක්බර් කියා ෆ සුකුණක මිනිමෙනි එකම කු මි ඉමාමියා එව සුකුම් වෙස් ෆාල් කුරීම අක්බර් වා උබු ෆියක බදලෙ ඒ උබු ෆියක සංගල බොඩ දමාලිම වා වකුරු වා මද්දක බදලෙ එම හම මි මිදෙන වෙන්දුන අල්ලාහ් අක්බර් උරා දලොන නෑගෙන කියා ගත කියා දෙයක සංගත එක මා බොඩ දමාති වලන හම නමාදු නුමුනේ ම වකින් ඉමාමියා කාරේ ගොස බුණස් මුනින් අක්බර් කියා ෆ ඉතුර දෙමීම වාව කුරක වාව මද්දක වෙසබ බදලා ෆිලිගේ තුරුගේ වානි බොඩු කොෂක එංගත මෙර බයික් කුදිකු මෙර තජුයතුග මෙන්න නිලහන් ජලිය ලවුන් ඛෆිය කුදිකුන් අදි මාන බදල නුවා කුන් ඒ දැන් අෆු කුරේ වර කොයක මාන බදලවා ෆියන් අකුරක බදල් වන්න මේ ගොහෙ දෙනම අලෝන අදි ෆුරසත දෙවහන ෆා කොල්ලන මිසාක බංගීගස් මෙර මි දමනි ද දමා ෆරීතික බංගි ගෝමකි හුද්දකම මෙසක අල්ලාහ් අක්බර් කේ මි දමනි ද මෙර අල්ලාහ් කේ ලාම දමනා ගෙන්නෙන් බදලෙන් නු අකුරේ කලිමේ එංගත එකමක අක්බර් කියව දමා ෆියම් අරේබෝ ගෙහින් බහෙන් එකෙන් අක්බර් කේ ඒ අක්බරෙන් නු එහෙම මශ සේමින් මෙන් ෆද දන්න බේකදු සෞදි ක දන්න බේකම විදාල ෆෙබ්‍රුවරි අනේ දමායරුග අලුණු මෙන් රීතු කොල්දුමන් නුවත දිගු කොල්දුම බංගේගස් දමායරුග මාන ඔළුන් අර තනක නුවත එහෙන් කලිමක මාන ෆද බදලවා ගොත දමා ලෑගෙන් කියාම කි ගෝස් කමක නර අල්ලාහ් අක්බර් කියුන් නංගල එකම අල්ලාහ් අක්බර් කියඤාම එහෙන් එච්චෙන් කියනි එකම බෙන් ඉමාමුන් එහෙම සබ කියා
0: කොමනක සිතුර බේ ෆල් කල් කොමන නගුල් ස්ලාම අලයිකු
2: වලේකම්
0: කොම් බෙෆලට
2: සලි
0: සලි කුරුක රේඩියෝ ගඩු ගදෙන්ගිත කුරුක මඩ කව දෙව සලි අදි ස්වර අඩු ගද
2: දෙන්න යාර ඔකේ
0: කුරුක බාර වාක් ද කව දෙව ස කොට ස අදි සවල් ක කොට
2: සවල් ක මිස්කිතුග මාමි හා කුරින් තෙදු නමාද කන තකුබීර වේ කුරින් නමන්ත කන කුරායර තකුබීර ගා කුරින් මොමු මන් තෙදුන් එකොන් කර
0: ෂෆ
1: නමාදු ගමියුන්නනි ඉමාම කු මෙහුනන තු ඉමාම් මානේ කි ඒ එන ඉක්තදා වන් ජෙහෙ මිහි

0: ගෙනවරේ ඉස්වගෙන්න්න වානෙ විස් කනින් ගතු. එහෙම්වීම ඉමාමාඇවර ෆහුම් කියා එච්ච විස් කියාන් ජයනි ජහරිය නමාත් ඔහුග දෙෙන් කොම්මිස්වරක ඇසුරතුල් ෆාතිහා කාල සූරතය එක්ව එකී කාලගොතක විස් කියාලෙන් ජෙහි හාලතෙන් අතු දැන් වරන් අවහ නිම්මාලාප සූර ෆශාමිහකු ජිය. එහෙන් වූනි වීය එවෙස් රුකුණෙගෙ වෙස් සරකාතෙක්ගේ ඉමාමඇවර ඉස්වගෙන්න්නවන් හේරුන්ගේ ඉමාමෙක්ගේ හැසියොත් ඒ ගෙල්ලුනි ඉගේතු හැවීම ම අමෝමගේ හැසියොත් ඒන ඇවිස් ගිල්ලේන එහැවීම එවිස් සාලෙක්ග ඉමාමඇවර ඉස්වගෙන්න්නවාන
1: මිහක් බයිමිහුන් එබන් තෙදුව හම ඉමාමයි කුරින් අල්ලෝ අක්බර්
0: නාමිහා එවිස් සාලෙක්ග හුද්දවගෙන් වානකොතෙන්නුන් ගෙතුයි ඉමාමක මිහුන්නන ඒනය තබාගු මට්ටකයි ඒ තබා නොවඥායි වරබ්බුඩු ගෝහෙදතොයි
2: දෙහමාන වර මුහිම්මොකමෙන් ඉමාමිය තබවමකී අධි ගස්තුග ඉමාමිහවර අවස් කුරුමකි නමද බාතිල්වාවරග කුෂ ගස්තුග ඉමාමිහවර එඩරුකුණ අනකුර අනුරුකුණ දෑරුග අවහත් දානම බාතිල් අන්දෙම් ගස්තකා නුදා බයිෆාර ඔලිගෙන් නම සරකයක් කුරවිගෙන් නමාද බාතයක ඉමාමිහද නොතදුනිස් ගස්තුගේ ඉමාමිහවර කුරියරා නමම් ගස්තුගේ මිදන්නවී ඇඟිගෙන් එකන් කුරම් බේනුවගෙන් කුරානම නමාදු එමිහාගේ නමාදු සහනුවානකමස් බැද්දන්න බේකුන් ෆතුවා දෙමු
3: සලිම් ඉතුරු සවාල බෙතු
1: ඕකේ
3: ශුක්‍රියා මි නමාතුක ඉමාමා ඇත්තවාව මග වාහක මීෂද කුරින් අලගන් මෙ මේ වාහක දෙකේ මිසාලකද තිබෙ ෆලස්වා කරව ඉමාමොන්දත කිය වායරුක දෙකම මීග දෙ නමාත් කුරපා මොරයා බෑ ෆලුම් වෙස් මේ මිසාලක දෙ කොම බේමරු මිදන එකම සමාල්කන් දිනුන්ගේ කිය මොහිමකමෙත්තොයි එන්න අකුර්තක
0: මිසාලක බලමහිංග එකර බිස්මි රබ්බිකල්ලදී නිගුණන කීකතු خلق මීහකුමි හා බදල් කොල්ලි හායක හලක් ඒරුන් යවාගුතකී හම උඩා බිමාහා තෆාතමානය හලක මානයකී හලකු කරම හලක මානයකී බෝබේලුන් කහල මිකුත එහෙමවීම ඒ ලහුණු ජලී දෙම ශේවදාලවී එෆද කොත්තකීඥ හසකු සූතුල් ෆාතිහයාග එමිහිග නමත් බාතිල් වෙදානගේතු එහෙමවීම සීරියස්කමෙන් ඒ දෙ අමුදුන් අරවිබස් නොදන්න මීහුන් ගුරුවන් කියවා ඉරුග බයිෆාරෙන් හුට්ටාලා තනකුම සමවර බුඩ ගෝහි විධාන එහෙවීම නමාදු කුරා ඉරුග ගුරුවන් කියවමුග හමතකා තජවීදු හමතකා දස්කුරමකී අවුන් දෙකේ ගොතුග කොම මුස්ලිමිග මච්චන් හම වාජිබින් ගේතුයි යවරු එගේෙන් ජහෙන එහෙම සීරියස් මසලින් ගතුයි
3: අරුගන් මෙන්න හම මේ නේගේ බොන දූකොල් නොලුන් ගස්කුර මසෙක්කෙ කුරු හොරයා බේපුමස් අදනිකස් ඉතුර බේපල කර මාහක දක්කාලන ස්තමලයිකුම් Fahima?
4: Labba.
3: Kuka kine to hal?
4: Lamba, labba.
3: Kaba, kong hisaba ko toti uluban?
4: Ima, apushi.
3: Apushi musun kine?
4: Agni nge suwa lapi. Nihar, emme saha, tauba ayatum tauba, eguta, eguta tauba wani kongo te kutu.
2: Ada, ane, alun menna, ඒකමගේ බොඩුකමුන් තැංකොල නූකා කුරං උඳගු කමෙක්ගෙ ගොතුග විස්නුනස් තවබා වුමකී දාදි ෆසේහ කමේ ඒකමකු එම්මෙ රංගලන් එම්මෙ ෆුරිහමය තවබා වුමේ බුණීම ඒගේ මානයකී අලුන් මෙන්න කුරවේ එම්මෙහා කුෂකුන් අලුනුමෙන් ඒ කුත්තකන් අරා නොගතුමුග අසුම් තෙදුවෙරිකමයකුන් හිතුග කණ්ඩාලා දෙන් කො කොරෙවුණේති හිතාමකු ඉගත තවබාගේ ඇසු ෆෙරුමක හිතාමකුරු තෙදුවරි කමයක්කොන් අල්වාතාදා ගැසුරතුක ෆාෆුසුන්ගෙදි දෙන්නව දෙන් එයන් ඉතුරු මෙවනී ඉන්සානෙක් ගැහගු මෙහක මුදලකාරා ගණෆාන වක්කංකො ෆනුවත අග්ගකාණ්ඩුදා මියක අනිය ඇද්දීෆවානම එකංකමුග මාෆන් එදෙන්යන විසාකද මියකු එබ්බන ෆදෙමු ගුළුන් කඩක්වනි ඒ කහද කංකං කුරුමකි දීන ගොතුන් සීදා මනාකුරා කංකං ආයදී ගුණු රහිම් ගුළුන් කෙඩු එහෙම මිෆද අම්මෝ නයකුර එම්මයා කමකුන් එක්කි භාවේ අස්ලු තවබාය බුණීම අරය බෝග කලිමයකස්ම අම්මෝ ගැසුරතුග අලාය මාෆකුර වශය අලුන් මේ ඉගෙරසිම අයම් සොරීය බුණා ෆද ඉගෙතු ඒකම ඒ ජෙහෙන තෙදුවරි

0: කොදව එන්නම අලගන් විදන්න මල චිගේ එක සමාම් බදල මති විදාලුව අලගන් වගේ මි හොන්න හ නක ගන්න නොකරේ හිගදන්න ඒ සමාම් බදල
1: ොන ාන එච්චක්ද
0: ොට ාන එච්චක මී හුන්ගේ දක්කා පාන වාහකයකන් හෙම අද එතන කොල් ලිබේන ජවාව කට්ටකාදයි ඇගත මී අස්ලුක මේ අරු දන්න පන්තියා විදිගෙන් කොට කොට වාහකයගම අරුවන් මෙන්න මිහි වනී අසු එකොත්ත මීහක ඇස් මිහක කායත කොල දිනීම ඒ බරකෑ අරගන් මෙන්න නුවත කායිච්ච මදුවිදානය අරගුන් මෙන්නක නුවානේ මේ එහනමස් මී අසු වර රීති උසූලේ ඒ පාටිතකුව ගිනවානී කක්කා ෆෝකාලු ඒතු අරගුණ මිතරගේ බොලතයගේ බියකු බාකිවා අච්ච කාලව මිසාලක අරගන්මෙන් බයි් පහර කාගඩි ෆියවා එහෙන් ගඩියෙක් යා මිසාලක මෙන්දුරු කෙව් මේ ඔන්නනි ගයගනක එක්ගඩ බෑ දේ ජහරු තිනෙ ජහර අලගොන්ම ගියක කායිති කොළ දීෆීය එක ඉම්බන බාකිවගෙන්න්න එගෙනයි තිච්චු කාල අර්ති බාකයේ මි උසූලෙන් අස්ලු කීන් හේවානි අලගොන්මෙන්ගේ කෙවම මිහක ගොවාලීය ති බාපුග රසුල් සොල්ලාහලේ වසල්ලම ගරිහුම් වරක්ගෙන හදීස්ත වාරදි ෆෝන් හරස ගින මිහුන් ජමාතුක කෙවම අස් බරකයි ලබ්වා වාහකය මිවාහකත මි බාපුග නංගනවිගෙන් වේ
1: කිතම මේ කුඩ ඇතිපොදෙන්න්නම රහන බලාදීවරගර නම වෙස්සම දෙත්ව දේමීය මිහකු සැලිබේ මිහ සෙකම ශකරුවරවා
0: මුස්ලිමුන්න කිවයු සිරුණාලා අම්ෆුසිහිම් වලව කාන බිහිම් හසෝස අමිල්ලිය ගෙල්ලුම්ක සනක ෆෑද ගොල මසක්ක කුරාමිහෝ ඒ මුස්ලිමුන්ගේ ගොතකි මුස්ලිමුන් ගොත නොහිය එකක ගොනක අනියාවරිය තලා පොලා ස්වාපුකෝ ඇද මුස්ලිමුන්ගේ ගොත
1: අරගුණ මේදුගේ ප්‍රෝග්‍රම්ග මවාහකද කාදි කෑබ හෙදුම් ගදත ෆොතගේ තෙරෙයි කාබුතකච්චක් ඇබ නොකිවම ඇතකෙතිී රඟල වාහක දෙක්කු මුස්ථහබ්බුවගෙන් බාකම කියවුම්ග මචලි හාසිරුව රෝධවරියකරු රෝධ නවිල්ලනම එන බුණනිකක කදි කියවම දවත් විගන්න මේක පාතුන් එහෙම මියකොස් තියනම දවත් ලිබුණු මිහ බුණනිකක දරුණන අරුණ මේද වරබොඩ විස්නාද මුහෙමහ අල්ගුන්මෙන් සුවරගේ හම මේ එදගේ මසකෙක් කුරෑරු අද දුනේවේ හයම සල්ගුන් මෙදැනි වරන් හම භාජවරකොක් ගෙන්ද එම ය මිහිරව සල්ගුන් වන්න හම සවාබ අල්ගුන්මෙන්ගේ දිරුම බරකයන් හසල් පුරන් කර විතන වර කුතිකු
0: අරගන් තියක හම කොඩ කොඩ වාහකේ සවාබකි මීහකු අබ්ද හම කිතම කුඩකම වෙස් දූ කොල්ලා කශෙන් නවානේ එම අල්ලාහුගේ රසුල හදිස් ුල කරවනි තිය හම කදුරු ඵලියකුම් වෙස් මීහක සතුකයකුක වෙස් නරකයින් සලෑම වෙන්න වාශය අරගන් හම තිය කොඩ කොඩ වාහකේ දන්නවා නේ ගතු මී හේයෝ කමකි කිතෙම කුඩවෙගෙන් වෙස් එකමේ අස්තු දූ කොල්ලා කන් නවානේ එහෙම දන්නවනි සල හදිස් ුල කරවනි කදුරු ඵලියකුන් නමයි සොදගයකෝගේ නමයි තිවෑම ඔන්න සෝර්ග වද වෙන්න මසක කුරාශය ඒ වන්න එහෙම එකොත මසක කුරන් ජේත මුස්ලිමුන් අල්ගට පෙන්න්න ෆා රෝධම හික්ග අල්ුවන්ම රෝධවිල්ල මේ මස්සිදු නබවී තෙරේක රෝධවිල්ලා නිමිගේ නමාතු කරන්හි නමාතුකොන් නිමගේ ෆෑබන් දෑර මිතිබෙනි එක්කල රෝධවිල්ලුන් ගෙන මිස්මිහුන් මිතිබෙනී කළ බාකි හුරි කදුරුත බහම් මිහුණ දෙන් අල්ුවන්ම කදුරෙන් නගෑ මිදනි ස්කරිය දියතන මිෙන්න්නන මීහකු අත ටිෂුව ලෑගේ මෙහුන්න ටිෂුවෙන් අම්මතික දෙමති ගලාය ඒ මේහුන් අඟතර මිදික්කුරණ එකවගේ එකද ඔව් වට්ටයිල බල්ලවා ඒනගේ අතු කනතේ සොදකක්කුරක ච්චේ එම එක ඒන මිහදාගොතකි සවාබලිපේ හෝදම් වගේ සවාබත් දහිවෙති වගේ එක්කල මීහුන් එල්ලාලං ඔයි කුණිගඩු නගා අත ලෑගකුස් දස්පිනන්න ස්පිනහම මිහුන්න්න ස්පිනහම ද ඒවරම් බොඩ ඒක බේනමකි අස්ේ ඒනගේ එහම හුණ පෙස් පසේහ නොන්තු එහමීම අවගන්ම සවාබලිබේක
1: මිහුණ පසේහැ කොද්දීග කුරේවේ වර්ග කුඩකමකුන්
0: වරක් බරාබල් ඇමි ජේකමයි හෝතෑ ගන්න හම කිත
1: හෝදල්ගම ලන් ජැනකී වෙතු
0: ගියාම දො වානකොත බැන්ගේතු අල්ගොන් මෙන්න එගෙනී තෝ අල්ගොන්මෙන් මේ ගයාමත ජමාකුර උනුච්චිහි ගිනවික එවිතරක කිතන් ඉති තෝ කබූලිකන් අල්ගොන් මෙන්න ගෙඩි නේන්ගේ කබුලික මෙන්නේගේ අල්ගොන බෑහරු කන්තත්තක් කුරා ඒ මේ ඒති රඟල ගොතුගේ හිසාබ ෆෝරික මෙන්නේගේ එහෙම චේත ගෙන එකන් කුරා එහෙමීම ඒ කිතෙන්ම කුඩකම වියස එකම කොල්ලාශේ හම මීහක කාච්ච දිනුමකි හුතුරුකමෙන් නූනේ මීහක බාකිවා ච්ච වෙස් දිනුමකි හුතුරුකමෙන් නූනේ ඩස්පීන එල්ලාලුම වුරේ ඒ මීහක හදියාකුරු මා මොළු ඉතුරුවගෙන
1: අලුගොන්මගේ ප්‍රෝග්‍රම් වඩාගෙන් විශේෂය වසය හොරපොට ශුක්‍රියයාගත මස්තිම මෙහා ලොබති අහුන උතුන බෑන් ල්ලොහ මෙහෙම නසීප මෙම්බර කරපු ඇති දවාකරන්. алгун менна эмме хеу виснун дебун эди маан аллах хазратуга дуа даннава ират куравья солихунга багича мисилслаг а програм каки баддал колма умед курам вакиола миедуге програм галгун мен ми балали риал солихин ми фотуге сатек эвана баба сатек девана баба ади сатек тиммана баба ади каво теке чайву ну киума этеке теге рангал вахак деккум мустахаббу веген вакама кеомуга мажлихакан хазир ва рода верия курода нувил данама эна бунани кикекан ادی ستے کے تیمن باب کھیو مک دعوت دی گان میہ کے فاتون اہمیہ کوس دی انما دعوت لبن میہ ابونانی کی کے کا ادی رود ہفاگین ہور میہ کوس دعوت دی بیچ انما اے دعوت کن اجاب دی اتنا گوس اے می ہن ہیو دعا کروں دعوت تیم می ہن ہیو دعا کروں میتی ادی کھیو مک دعوت دیوگین دا بے کے فاتون اہمیہ کو دی انما وس دعوت لبن می ہن اینا اکم گ باویر کو ಕುರುಮಗೆ ಮುಹಿಮ್ಮಕಂ ಮಿ ಬಾಬತಗ ಮಿ ಬಾಬಕ ಬಯಾಂಬಿಗೆನ್ ದೇಯ ಅದಿ ಹಮಯಾಕ ಕಾವತಕೆ ತಿಗ ಹೊರಿ ನುರಂಗಳು ಸಿಫತನ್ ನುಕಿಯ ಕಾಚಿಗ ಹೊರಿ ರಂಗಳು ವಾಹಕ ದೇಕುಮಕಿ ಮುಸ್ತಹಬ್ಬು ವೆಗೆ ಮಾಕಂ ಮಿ ಬಾಬಕ ಬಯಾಂಬಿಗೆನ್ ಮನೆ ಬಾಬಕ ಶರಹ ಬಲ್ಲೋ ದೇವಿ ಅಶೇಹ ಅಬ್ದುಲ್ ಅಜೀಜ್ ಹುಸೇನ್ ಬಾಬಕ ಗನಸ್ತೆ ವಾಫ ಹದೀಸ ಇಗಮಾನ್ ಹುಶಾಳು ವಾ ದೇವಿ ಡಾಕ್ಟರ್ ಅಹಮದ್ ಹನೀಫ್ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಉಫದ್ದ ಮಿ ಹುಶೇಳಿ ಅಳ್ಕೊಂಡ್ರು ಕಿಯ ಎಮ್ಮಿ ಹಲ್ಲೊಬ್ಬೆ ತೆಹುನ್ ತೆರಿನ ಉಫಾವರಿ ಒಗುತ್ಕೊಳಕೆ ಅಸ್ಸಲಾಮ ಅಲೈಕುಂ.